0: Свята Pocket Money.
1: සන පහයි විනාඩි 34යි දැන් වෙලා. අපිත් එක්ක ඉන්නවා මුලින්ම කතා කරන්න සනුල්. ගුඩ් මෝර්නින් සනුල්.
2: ගුඩ් මෝර්නින්.
1: සනුල් ලෑස්ති නේද තරම් කරන්න? අපි චුට්ටක් සද්දෙන් කතා කරමුද?
3: සනුල්ලාගේ ගෙදර රේඩියෝ එකේ සද්ද චුට්ටක් වැඩි. අපි රේඩියෝ එකේ සද්ද චුට්ටක් අඩු කරලා කතා කරමුද සනුල්?
2: හා.
3: හරි. සනුල් අපි ඔයාලට ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න හතරට උත්තර දීලා පොකට් මනි රුපියල් 5000ක් දිනා ගන්න. ඉතින් අපි තප්පර 5ක් ඔයාලට දෙනවා. උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: සනුල් පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්න ඔයාලට විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. නිල්ලික්මස් කඩදාසි කියන්නේ ද්‍රාවණයක ආම්ලිකතාවය පරීක්ෂා කරන්න භාවිත කරන ප්‍රධාන දර්ශකයක්. හරි, අහන්නේ නිල්ලික්මස් රතු පැහැයට හරවනු ලබන්නේ එක දෙහියුෂ දෙක සබන්දියර.
3: හරි උත්තරේ දීලා රුපියල් 250ක් සනුල් දිනා ගන්නවා. සනුල් තව චුට්ටක් අප සද්දට කතා කරමු. එහෙනම් අපි ආමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සනුල් දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික දේවල් හැඳින්වෙන නම මොකක්ද? 1. අවශ්‍යතා, 2. භාණ්ඩ හා සේවා.
3: සනුල්ට තියෙන තව ප්‍රශ්න දෙකයි. රුපියල් 5000ක් දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සනුල් මේක තමයි ඔයාලට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. පරාක්‍රම බ්‍රහ්ම කුමාරයාගේ උප්පත්තිය සිදු වූ ස්ථානය තනවා ඇති චෛත්‍ය මොකද්ද? 1. දැදිගම කොටවෙහෙර, 2. කිරිවෙහෙර.
3: සනුල් අපි තප්පර 5යි දෙන්නේ. ඒ තප්පර 5 ඇතුළත තමයි ඔයා උත්තරේ දෙන්න ඕන. හරි උත්තරේ දෙන්න ඕන දැදිගම කොටවෙහෙර. හරි, දැන් අතේ තියෙන රුපියල් 500ක් සනුල්, ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නේ තෝරගමුද?
2: තෝරගමු.

0: සනුන් මේක තමයි වට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමට දින කීයක් ගත වෙනවද? 1 දින 365යි 2 දින 360යි.
1: අතේ තිබ්බ රුපියල් 500ක් 505 ගුණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් දිනා ගන්න ඕන සනුල්ට පුළුවන් වුණා. නියමයි සනුල්.
0: සනුල් අද ඉස්කෝලේ යනවද?
2: ඔව් යනවා.
0: ආ, දැන් ලෑස්තිලා දින්න යන්න.
2: නෑ තාම.
0: හරි, එහෙනම් ලෑස්තිලා පරිස්සමින් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් කියන්න ඕන ජය වේවා.
2: ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714151 දැන්ම WhatsApp කරන්න.
4: අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අවතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඒක නෙවෙයි දැන් මේ ඇත්තට මාට මොකද උනේ මකලු
1: මොකද උනේ කියන්නේ සැන්ඩි මේ මට ගිරවෙක් ගිලුණනේ ගිරවා උගුරේ
0: තාම උගුරද
1: තාම උගුරේ මම කතා කරන්න හිතුවාම මේ ගිරව තමයි
0: කතා කරන්නේ
1: කතා කරද්ද පන්නේ
0: මටත් ගිරවෙක් ගිල ගන්නවා
1: ඒක කෑරලි ගිලලා
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: සෙනසුරාදා උදේ 8ට
6: බෑවන් කෙල්ලොත් එක්ක
1: ඇයි
6: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා
1: ඉති
6: බැනගෙන බැනගෙන කියාන වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
1: ඇයි වන් ඒ
6: පස්සෙන වන් තේරුනේ රේස් එක
1: ඇයි
6: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ බක්
1: ඈ ඔව්
7: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: මැක්සියත FM MM MM MM MM රියල් සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න.
10: අනුවටයි 0.2 98.4 දෙවයින පුරා.

0: The Pocket Money.
1: පහයි විනාඩි පනස් හතරයි වෙලාව දෙවනි තරගකාරණය තමයි ඉන්නේ හම්බන්තොට ඉඳන් කෙනුලි. ගුඩ් මෝර්නින් කෙනුලි.
2: ගුඩ් මෝර්නින් මාමේ.
1: කෙනුලි ලෑස්ති නේ තරග කරන්න?
2: ඔව් ලෑස්ති.
3: හරි කෙනුලි, ඉස්කෝලේ යන කලින් රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න තමයි ඔයාලා ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න හතරට හොඳට උත්තර දෙන්න කෙනුලි, කල්පනා කරලා තප්පර 5ක් ඇතුළත උත්තර දෙන්න. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: එනුලි, පළවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල භාෂාව ඉගෙන ගන්නකොට මහප්‍රාණ අක්ෂර අපි ඉගෙන ගන්න ඕනේ. උච්චාරණය කරනකොට වැඩි හඬක් වැයවෙන අක්ෂර මහප්‍රාණ අක්ෂර කියලා තමයි හඳුන්වන්නේ. සිංහල භාෂාවේ සිංහල හෝඩි මහප්‍රාණ අක්ෂර 10ක් තියෙනවා. හරි, මං අහන්නේ මේ අතරින් මහප්‍රාණ අක්ෂරයක් කියදලා තියෙන වචනේ මොකද්ද? 1. ලේඛනය, 2. ලේකම්.
2: 1.
3: හරි, උත්තරේ දීලා රුපියල් 250ක් දිනා ගත්තා. එතකොට ලේකම් කියලා ලියනකොට අපි භාවිතා කරන්නේ අල්පප්‍රාණ ක අකුර. හරි, එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නත් උත්තර දෙමු. මේ තමයි ඔබට ලැබෙන දෙවෙනි ප්‍රශ්නය.
1: කෙනුලි, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ඉස්සරින්දලම ලංකාවේ මේ මුදල් භාවිත වෙලා තියෙනවානේ. මුදල් භාවිතය සම්බන්ධ සාක්ෂිත් හම්බෙලා තියෙනවා. අතීත ලංකාවේ වෙළඳ කටයුතු සිදු වුණු නිසා මුදල් පාවිච්චි කරන්න නිතර සිද්ධ වෙලා තියෙනවා. හරි, මං අහන්නේ ලංකාවෙන් හමුවන පැරණිතම කාසි වර්ගය මොකද්ද? 1. තඹ මස්ස කාසි, 2. කහපන කාසි.
2: කහපන කාසි.
3: මේමයි කෙනුලි, රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා දෙවෙනි ප්‍රශ්නටත් උත්තර දීලා. තුන්වෙනි ප්‍රශ්නට උත්තර දීලා අපි මේ අතේ තියෙන රුපියල් 5000ක් කරගමු. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
1: තුන්වෙනි ප්‍රශ්නේ කෙනුලි වලට හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. කිරිපිටි ගොඩක් කල් තියා ගන්න බැක්ටීරියා වර්ධනය අඩු කරන්න වායුවක් පාවිච්චි කරනවා. අහන ප්‍රශ්නේ, කිරිපිටි පැකට් කරනකොට ඒව ඇතුළට දාන වායුව මොකක්ද? 1. ඇමෝනියා වායුව, 2. නයිට්‍රජන් වායුව.
2: නයිට්‍රජන් වායුව.
3: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන්නේ ප්‍රශ්න 3යිනේ. කෙනුලිය ප්‍රශ්න 3ට ඔන්න හොඳට උත්තර දීලා තියෙන්නේ. දැන් වාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් කෙනුලි. බෝනස් ප්‍රශ්නට යමුද අපි?
2: හා.
1: හරි කෙනුනි, මේක තමයි ඔයාලට අහන්න බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ලෝකෙ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වුණ කෘතිය මොකද්ද? 1. කුරාණය, 2. බයිබලය.
2: 2.
3: බයිබලයේ මේ වෙනකොට භාෂා 100කට ආසන්න ගණනකට පරිවර්තනය වෙලා තියෙනවා. කෙනුලි, ඔයා රුපියල් 5000ම පොකට් මනී දිනා ගන්නවා. ප්‍රශ්න හතරක් අපි අහුවා. ප්‍රශ්න හතරටම හොඳටම උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්නවා.
1: හරි කෙනුලි, අද ඉස්කෝලේ යනවද?
2: ඔව් යනවා.
1: ආ, දැන් ලෑස්තිලාද ඉන්නේ?
2: ලෑස්තිලා ඉන්නේ.
1: කොහෙද ගෙදර කාත් එක්ක? දැන් තාත්තත් එක්කද නැත්නම් ස්කූල් වෑන් එකේද? කොහමද
2: ස්කූල් වෑන් එක යන්නේ?
1: ආ, එහෙනම් ස්කූල් වෑන් එකේ යාළුවන්ටත් කියන්න ඕන. හරිද, මැසේජ් එකක් දාන්න කියලා.
2: හා,
1: ජය වේවා.
2: ජය වේවා.
3: කෙනුලි, ඒ විදිහට රුපියල් 5000ම පොකට් මනී දිනා ගද්දී අපේ නංගිලා මල්ලිලාටත් මේ අවස්ථාව තමන්ගේ කරගන්න පුළුවන්. මෙසේජ් එකක් එවන්න විතරයි තියෙන්නේ. 0714151 තමයි අපේ WhatsApp නම්බර් එක.
1: රයිට්. ඔය විදිහට දැන් පොකට් මනී දිනා ගන්නකොට අපේ පොඩ්ඩොන්ට තේරෙනවා සල්ලි වින් කරන්නත් සෑහෙන මාංශයක් ගන්න ඕනේ. ප්‍රශ්න හතරකට හරියට උත්තර දෙන්න ඕනේ. WhatsApp එකෙන් මෙසේජ් එකක් දාන්නත් ඕනේ. සල්ලි වල තියෙන වටිනාකම අපේ පොඩ්ඩොන්ට දැනෙනවා. ඒ නැත්තත් අපේ අම්මලා තාත්තලා කියලා දෙනවනේ සල්ලි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න හොඳ නැහැ. එතකොට දැන් වෙනකොට වියදම් වැඩි වෙලා තියෙනවා. සල්ලි පරිසම් කරගන්න ඕනේ කියන කාරණාව අපේ පොඩ්ඩොන්ගේ ඔළුවට දැන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම අම්මලා තාත්තලා මුදල් ඉතුරු කරන එකේ වටිනාකම කියලා දෙනවා. අම්මලා තාත්තලත් තමන්ගේ දරුවා වෙනුවෙන් මුදලක් අනිවාර්යයෙන්ම වෙන් කරලා තියෙනවා. මුදලක් ඉතුරු කරලා තියෙනවා. මොකද දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරනාට පස්සේ කෝස් එකක් කරනවා නම් ඒ කාලෙ විද්ද කොච්චර මුදලක් යාවිද? කැම්පස් යනවා නම් කොච්චර මුදලක් වැය කරන්න බේවිද? මේ හැම දෙයකටම අම්මලා තාත්තලා පොඩි මුදලක් කරලා එකතු කරලා තියෙනවා. ඉතින් මෙහෙම ඔයා බොහොම මහන්සියෙන් එකතු කරන මුදල, ඔයාගේ දරුවා වෙනුවෙන් මහන්සියෙන් එකතු කරන මුදල තියන්න තියෙන හොඳම තැන තමයි පැංචා ඉතුරුම් ගිනුම. මොකද හරි හමන් ඉතුරුම් ගිනුමක් තෝරගත්තේ නැත්නම් එහෙම දරුවගේ අනාගතය ගැන බය වෙන්න වෙනවා. මොකද සල්ලි ටික තියේවිද වයස අවුරුදු 18 ඉවර වෙනකන්. දැන් තව අවුරුදු 15ක් විතර තියෙනවා නම් පොඩට වයස අවුරුදු 18 පිරෙන්න සෑහෙන බය තමයි ඉන්නේ මේ ඉතුරු කරන සල්ලි ටික තියේවිද, මොකක් හරි දෙයකට කැපිලා ඇයිද, මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද, කීක ප්‍රශ්න තියෙනවනේ කීක තැන්වල. හැබැයි පැංචා ඉතුරුම් ගිනුම් යන්නේ එහෙම බය වෙන්න දෙයක් නැහැ. හොඳ මොහොඳ ප්‍රතිලාභත් එක්ක ඔයාගේ මුදල පරිස්සමෙන් වගකීමක් ඇතුව පැංචා ඉතුරුම් ගිනුමේ ඔයා ඉතුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ දරුවා වෙනුවෙන් ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714-151-151ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිනුමක් අදම අරඹන්න. අවතන්න 13.99.
5: 2042 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: දැන් වෙලාව උදෑසන 6යි.
6: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO. නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Money. දස්සන හය විනාඩි පහයි වෙලාව දැන් ඉන්නවා කතා කරන්න රෙහාන්. ගුඩ් මෝර්නින් රෙහාන්. රෙහාන් අපි තව චුට්ටක් සද්දෙට කතා කරමුද? හරි රෙහාන්, මේ ප්‍රශ්න හතරයි තියෙන්නේ, රුපියල් 5000ක් තියෙනවා. ඇස්ති තරම් කරන්න.
1: ලැස්ති.
2: හරි, එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: රෙහාන්, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. වායව මුල්වන කාර්යය මොකද්ද? 1. ජල වාෂ්ප අවශෝෂණය කිරීම. 2. ආහාර සංචිත කිරීම.
1: ප්‍රශ්න ගොඩක් අය කියන්න පුළුවන්.
0: වායව මුල්වල කාර්ය මොකද්ද? 1. ජල වාෂ්ප අවශෝෂණය කිරීම. 2. ආහාර සංචිත කිරීම.
1: ජල වාෂ්ප අවශෝෂණය කිරීම.
2: හරි උත්තරේ දීලා රුපියල් 250ක උතන පොකට් මැනි දිනා ගන්න රෙහාන්. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි රෙහාන්, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. දළදා මාලිගාවට පත්තිරිප්පුව තැනවීම, ඉංග්‍රීසි විසින් ඉන්දියාවේ අවෙල්ලෝරේ පිටුවහල් කිරීම, මේ කරුණු වලට සම්බන්ධ රජතුමා කවුද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. 2. රාජාති රාජසිංහ රජු.
2: තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ රෙහාන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: රෙහාන්, තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝල විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පෘථිවිය හිලින්ම පිහිටි දේශාංශය කර්කටක නිවර්තනය. අපි භූගෝලෙ ඉගෙන ගන්නවනේ මේ ගැන. මම අහන්නේ කර්කටක නිවර්තනයේ පිහිටා ඇත්තේ සමකයට. 1. බටහිරින්. 2. උතුරි.
1: උතුරි.
2: ප්‍රශ්න තුනකට උත්තර දීලා මේ වෙද්දි රුපියල් 1000ක් පොකට් මැනි දිනාගෙන ඉන්නේ. දැන් ඔයාලට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න, එහෙමත් නැත්නම් අපේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න තෝරගන්න. සාමාන්‍ය දැනීම ප්‍රශ්න තෝරගන්නවද?
1: තෝරගන්නවා.
0: හරි රෙහාන්, මේක තමයි ඔයාලට හම්බෙන අපේ බෝනස් ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ වෙනුවෙන් ශ්‍රී ලංකා වෙනුවෙන් ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ලබාගත් ක්‍රීඩකයා කවුද? 1. සනත් ජයසූරිය. 2. සිදත් වෙත්තමුණි.
1: සිදත් වෙත්තමුණි.
2: රෙහාන්, රුපියල් 5000ක් පොකට් මැනි දිනා ගන්නවා ප්‍රශ්න හතරට. හොඳටම ඔයා උත්තර දුන්නා.
0: රෙහාන්, දැන් හරි ඉස්කෝලේ යනවද? කීයටද යන්නේ?
1: මං අද ඉස්කෝලේ යනවා 6:00ට යන්නේ.
0: අයහා මාරට. හරි කියලා ඉස්කෝල ගියාම යාළුවන්ටත් කියන්න ඕන. අපිට මැසේජ් එකක් එවන්න කියලා. ජය වේවා.
1: Thank you.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලෙ ගහන්න ඕනේ හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩක් නැහැ නම කියන්න ගියා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිතෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77
13: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: Siata Pocket Money.
1: දෙහය විනාඩි 18යි වෙලාව. තව අපි පොඩ්ඩක් අපි සම්බන්ධ කරගන්න බැලුවනේ. ඒ වුණාට බස් එක යන ගමන් තමයි සමහරව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් පොඩ්ඩක් සත්තබත්ත පොඩ්ඩක් එහෙට මෙහෙට වැඩි නිසා ඉතින් කමක් නැහැ. අද පොඩ්ඩ තුන්දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වුණානේ නේ. හරි. දැන් මමිස් පොකට් මනි සෙග්මන්ට් එකත් අපේ නිවුස් එකෙන් පස්සේ බලා ගන්න පුළුවන් කොහොමද අද දවසේ අම්ම උත්තර දෙන්නේ කියලා. අපි මතක් කරා මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේ පංචායත් උරුම ගිනුම ගැන මාචි. පංචායත් උරුම ගිනුම ගැන අපි හැමදාම මතක් කරනකොට සමහර අපිට මැසේජස් එවලා වැඩිපුර විස්තර අහන මේක විස්තර කියන්නේ කොහොමද account එකක් open කරගන්නේ මොන වගේ දේවල් දෝන වෙන්නේ කොහොමද අපි වැඩිපුර විස්තර දැනගන්නේ කියලා අහනවා. වැඩිපුර විස්තර දැනගන්න නම් 13:19 ට අනිවාර්යයෙන්ම call එකක් ගන්නම ඕනේ. account එකක් open කරගන්නේ ගැන කතා කරනකොට account එක open කරගන්න රුපියල් 1000ක් වගේ පුංචි මුදලක් තමයි ඕන වෙන්නේ. පොඩි පොඩි ලියකියවිලි ටිකක් තමයි ඕන වෙන්නේ. ලොකු වෙලාවක් යන්නේ. චූටි වෙලාවකින් ඔයාගේ දරුවගේ ජීවිතයට වටිනම investment එකක් තමයි මුදල් ඉතුරු කරනවා කියන එක. මුදල් ඉතුරු කරන එකත් හොඳම තැනක කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒකට තමයි චෛතුරුම් ගිනුම තියෙන. ඉතින් ගන්න කෝල් එකක් 13:19 ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. account එකක් open කරගන්නේ කොහොමද, ළඟම තියෙන ශාඛාව මොකද්ද, මේ හැමදේම දැනගන්න ගන්න කෝල් එකක් 13:19 ට.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ආනයිනික ආහාර ජව්‍යවල මිල තවතුරටත් ඉහලට, බස් ගාස්තු වැඩිවන ලකුණු. අධිභාරයට පෙර නයවර ලිපි විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි. ග්‍රාමීය මාර්ග ඉදිකිරීමට අයවැයෙන් අවධානය. පුටින් සහ ෂී ජින්පින් ජපානය විවේචනය කරයි.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත.
1: පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවලට සහාය නොදක්වන පිරිස් හඳුනා ගැනීමට අවධානයෙන් පසුවන බව සමාජ හා සාමූහික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහන් සිල්වා පියතුමන් පවසනවා. පියතුමන් සඳහන් කළේ ඉදිරි නඩු දිනේදී තවත් කරුණු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
2: අපේකම් බලාපොරොත්තුව මේ වින්දිතයන් වෙනුවෙන් යුක්ති ඉෂ්ට කරගන්න. ඉතින් එයට අපි තාම ඌනෑකමින් බලන් ඉන්නේ මේකට සහයෝගය දක්වන සහ සහයෝගය නොදක්වන කණ්ඩායම් මොනවද කියන එක පොඩ්ඩක් පැහැදිලිව තේරුම් ගන්න. ජූලි මාසේ පළවෙනිදාට නඩුව කල් තැබුවා. අපි එදාට අපි බලාපොරොත්තු වෙනවා මෙටත් වඩා යම් කිසි දෙයක් අපිට ඇහි කියලා.
1: පාස්කු ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පිල්ලයන් හමු වී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ඊයේ අනාවරණ කළා. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන සුරේෂ් සලි සම්බන්ධ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදු කළ අසත් මෞලානා නමැත්තාකෙන් ප්‍රශ්නයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ ඔහුගේ ප්‍රකාශයට අනුව තුවන් සුරේෂ් සලේ මෙම ප්‍රහාරයේ මහමොලකරු වශයෙන් කටයුතු කර ඇති බව පැහැදිලි වන බවයි. දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා එය සිදු කර ඇති බවත් දිලීප පීරිස් පැවසුවා. ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැලිකසල ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැසීමට එක්වමින්. මඩකලපු දිස්ත්‍රික්කයේ පානීය ජල වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. ජල සම්පාදන මණ්ඩලය විසින් මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ. නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන වාලචේන වරාය පූර්ණ ලෙස සංවර්ධනයට ගෙන ඇති පියවර සහ ඒ සඳහා ප්‍රදීපාගාරයක අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ුණා. මේ අතර ආර්ථිකයේ විනාශකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ විෂ මද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට මඩකලපුව වේප ක්‍රීඩාංගණයේදී එක්වෙමින්
3: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසි
1: වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ යා හැකි බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඔහු සඳහන් කළේ ඊට අදාළ ගාස්තු යෝජනා මෙම මාස අවසානයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට යොමු කරන බවයි.
4: දැන් මේ මාසේ අග ලබන මාසේ වෙනකොට අපි මේ සියලුම ගණන් ටික දෙන්න වෙනවා ජාතික ගමනාගමන

0: සභාවට මේ තියෙන ඩොලර එකේ මිල මොකද ඩොලර එකේ මිල අනුව අපිට කරුණු 12ක් තියෙනවා. ඒ නිසා බස් ගාස්තුව අසීමිත විදියට වැඩි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ බස් ගාස්තුව මම කියන්නේ අවම බස් ගාස්තුව මෙවර දැන් රුපියල් 30 ගාස්තුව අනිවාර්යයෙන්ම රුපියල් 40ක් වෙයි කියන මට සැකේ තියෙනවා. බොහෝ දුරට රුපියල් 40ක් වෙයි මේ තියෙන තත්ත්වය තුළ සියල්ලම වැඩි වීම තුළ
1: කිරිත මිල රුපියල් 5කින් ඉහළ නංවා ඇති බව අපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ආනයනික කිරිපිට මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කළේ ඊයේ දිනේදී. ග්‍රැම්හරසියක කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 50කින්. කිරිපිටි කිලෝවක මිල රුපියල් 125කින් ඉහළ නංවනු ලැබුවා. නව මිලගරන් යටතේ ඇසුරුම් කරන කිරිපිටි මෙම මාසය අවසානය වන විට වෙළඳපළට නිකුත් වනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කළේ. මෙම මිල ඉහළ නැංවීම සිදු කර ඇත්තේ ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම සහ ඩොලරේ අගය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්. මෙම තත්ත්වය යටතේ කිරිතේ මිල ඉහළ නැංවන බවයි අපරශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ. ආනයනික ආහාර ද්‍රව්‍ය මිල තවතුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමේ සභාපති ගණේෂ් විනයකසුන්දරම් පැවසුවා.
2: අපි පිටකොටුවේ ඉන්නේ වෙළඳ හෝල්සේලර්ස්ලා අපි විකුණන ප්‍රයිස් විතර අපිට කියන්න පුළුවන්. අපෙන් අරන් යන කට්ටි රිටේල් එක විකුණන කට්ටි අපිට ගරන්ටි කරන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ තීන ප්‍රමාණය, ඒගොල්ලන් කෝස්ට්, ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් තියනවානේ බොස් ඒගොල්ලන්ට. ට්‍රාන්ස්පෝර්ට් තියනවා, කෝස්ටිං වැඩි තියනවානේ ඒගොල්ලන්ට. එළම බාන්න දැන් වැඩි වෙන්න ඉඩ තියනවා. දැන් තවත් ඩොලර් වැඩි වෙනකොට තවත් වැඩි වෙනවා ඔක්කොම.
1: ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 342.70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය ඉහළ ගොස් ඇත්තේ රුපියල් 332ක් දක්වායි. අධිභාරය පැනවීමට පෙර වාහන ආනයනය සඳහා නයවර ලිපි විශාල වශයෙන් විවෘත කර ඇති බව පැවසෙන සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කර සිටිනවා. එහි උපසභාපති අරෝෂ රොජ්‍රිගෝ සඳහන් කළේ යම් අක්‍රමිකතාවයක් සිදුවත් නම් ඒ පිළිබඳ පියවර ගත යුතු බවයි. ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බතු මත අතිරේක 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගිය 16 වනදා තීරණය කළා. ආනයනික මෝටරතයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් මේ අනුව පනවනු ඇති. පසුගිය 16 වනදා සිට මාස 3ක කාල සීමාවක් සඳහා අතිරේක බදු ගාස්තුව අය කිරීමට නියමිතයි. පසුගිය 15 වනදා හෝ ඊට පෙර නයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම 950ක අධිභාරය බල නොපාන බවයි මුදල අමාත්‍යාංශය සඳහන් කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ අධිභාරය පැනවීමට පෙර වාහන 4000ක් ආනයනයට නයවර ලිපි විවෘත කර ඇති බවයි.
3: ආනයන භාණ්ඩවලට 50%ක් බද්ද පනවනකොට 15 වෙනිදා ප්‍රකාශයට පත් කළා කියනවා. 16 වෙනිදා ඉඳලා මේක බලපවත්වනවායි කියලා. හැබැයි ඒ තොරතුරු රජයේ ගජමිතුරන් කිහිප දෙනෙකුට ලීක් වෙලා මොකද්ද වෙන්නේ? වාහන 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඊට පෙරදා ණයවර ලිපි විවෘත කරන බිලියන ගණනාවක අලාභයක් අපේ රටට.
1: මෙම ප්‍රචාර පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ උපසභාපති අරෝෂ රොජ්‍රිගෝ සඳහන් කළේ.
4: චාරගියා වාහන 1500ක් කියනවා, 2000ක් කියනවා, 4500ක් හරි brand new agents අවසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමාන කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා, ඒ ගැන තීරණයක් ගන්න කියලා. නිෂ්පාදනය වෙච්ච නැති වාහන වලට LC ඕපන් වෙන එක ඒක අනිවාර්යයෙන්ම ඒක නවත්තන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලොකු වංචාවක් සහ ලොකු අක්‍රමිකතාවයක්.
1: අධිභාරය පැනවීමට පෙර වාහන ආනයන සිදු ඇත්තේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව බවයි අමාත්‍ය අනිල් ජාන්ත ප්‍රනාන්දු පැවසුවේ.
5: වාහන 4000ක් ගෙනාවා, කවුරු හරි ඉන්සයිඩ් ඉන්ෆෝමේෂන් දීලා ලාභයක් හොයාගත්ත සම්පූර්ණ වැරදි ගෙනල් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ හාසියනෝ කාරණේ. අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9429ක්. ඒතර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තියෙන නේනම් අර 1782 පවා සාමාන්‍ය ක්‍රියාපරිපාටිය ඇතුළේ ගෙනාව එකක් මිසක් කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ.
1: ජනතාවට ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
6: බොරුවට උත්පත්තියක් තියෙනවා නම් ඒ ජාතකයේ අයිතිය තියෙන ජාතික ජනබලවේගයේ තමුන්නාන්සලා බොරු කිය කිය බොරුවෙන්ම තමන්ගේ ජීවිතේ තමන්ගේ ජනවරම තව අවුරුදු පහක් යන්න ඕනි කියලා බොරු කියාගෙන යන්න එපා. ප්‍රායෝගික ඔය ආර්ථික වර්ධන වේගය අද සමාජය තුල නැගරුතුමා
7: ඔබතුමා ඔබතුමාට තව විනාඩි දෙකක්
6: කාලයක් ආර්ථික වැඩපිළිවෙලක් සමාජය තුල සිද්ධ වෙලා තියෙනවා. ඇයි ජනතාව තමන්ගේ ආර්ථික පීඩනය දරා ගන්න බැරුව තමන්ගේ දෛනික ආර්ථික අවශ්‍යතාවයන් වලින් ඉතන් වෙලා තියෙනවා.
1: විපක්ෂයට රටේ ප්‍රගතිය අවබෝධ කරගත නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේ.
8: සාමාන්‍යයෙන් ගම්වල කතාවක් තියෙනවා මල පෙරේතයන්ට ගත්තොත් පිරිත් අහගෙන ඉන්න බෑ කියන. නිසා ගොඩක් වෙලාවට අපේ රටේ විපක්ෂයටත් ඉන්න කණ්ඩායමටත් වෙලා තියෙන දේ තමයි දෛනිකව මාසිකව අපේ රටේ තියෙන ප්‍රගතිය අපේ රටේ තියෙන සංවර්ධනය මල පෙරේතයන් බවට පත් වෙලා ඉන්න පිරිසට මේක අහගෙන ඉන්න බෑ. විපක්ෂ නායකතුමා මම කියනවා පුළුවන් නම් අර දිත්ත කාලේ අර කොටුල් පොතක් අරගෙන ගෙවල් ගාන ගියා ආධාර දෙනවද කියලා බලන්න. මම කියනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමාට දැන් පුළුවන් නම් ඒක සභාගත කරන්න කියලා.
1: ජපානය යළි වේගවත් ලෙස හමුදාකරණය කරා යන මාවතට පිවිස ඇති බව රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ චීනයේ මහජන මහශාලාවේදී පැවති සාකච්ඡාවලින් පසුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේදී ජපානය හමුදාකරණය වීම කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් මතු කරන බවයි ඔවුන් පැවසුවේ. ජපානය විසින් යෂ්ටික අවිලඟ තබා ගැනීම නිෂ්පාදනය කිරීම හෝ හඳුන්වාදීම සම්බන්ධයෙන් තමන් සැලකිලිමත් වන බව චීන සහ රුසියානු ජනාධිපතිවරුන් දෙදෙනා කියා සිටියා. ජපාන අග්‍රමාත්‍යවරිය වන සනායි ටකයිචිගේ ඇතැම් ප්‍රකාශ යුද්ධයකට අතවැනීමක් ලෙස සැලකිය හැකි බව චීනය මීට පෙරද ප්‍රකාශ කළා. පසුගිය නොවැම්බර් මාසයේ ටකයිචි ප්‍රකාශ කළේ තායිවානයට පහර දීමට චීනය උත්සාහ කළහොත් ඇමරිකාවට සහය දැක්වීම සඳහා ජපානය විසින් සිය ආරක්ෂක හමුදා යොදවන බවයි. මේ අතර රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ හමුව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ චීන සංචාරයට පෙර පුටින් විසින් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ බවයි. සිය දෙදින චීන නිල සංචාරය නිමා කරමින් පුටින් විසින් මෙවන විට යළි රුසියාව බලාපිටත්ව ගොස් තිබෙනවා. සංචාරය අතරතුරදී චීනය සහ රුසියාව අතර අවබෝධතා සහ ගිවිසුම් කීපයකට අත්සන් තිබුණේ විපාර්ශවක සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණෙන්. මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ඉරානය සමග පැවත්වෙන සාකච්ඡා මෙවන විට අවසන් අධ්‍යයනයේ පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය සමග ගිවිසුමකට එළඹීමට හෝ යළි ප්‍රහාර එල්ල කිරීමට සිදුවනු ඇති බවයි ට්‍රම්ප් සඳහන් කළේ. මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවෙන් ඉරානයට යෝජනාවලියක් ලබා දී තිබෙනවා. ඒ ඉරාන ඇමරිකානු සාකච්ඡාවලදී මැදිහත්කරු වශයෙන් කටයුතු කරන පාකිස්තානය විසින්. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බගායි පැවසුවේ ඇමරිකානු පාර්ශ්වයේ අදහස් සම්බන්ධයෙන් මෙවන විට පරීක්ෂා කරමින් සිටින බවයි. මේ අතර හොමුස් සමුද්‍ර සන්ධිය වසා තැමීමෙන් මාස 6ක් හෝ මාස 12ක් ඇතුළත දරුණු ගෝලීය ආහාර මිල අර්බුදයක් ඇතිවිය හැකි බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනතුරු අඟවනවා. පොහොර භාවිතය ආනයනය මූලිකරණය සහ භෝග තේරීම් සම්බන්ධයෙන් ගොවින් සහ ලොවපුරා රජයන් මේ වන විට ගන්නා තීරණ මෙම වසර අගදී හෝ 2027 පොල් භාගයේදී ආහාර මිල ඉහළ යනවාද යන්න තීරණය කරනු ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ. යලිසිරස්තර ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළට බස් ගාස්තු වැඩිවන ලකුණු. අධිභාරයට පෙර ණයවර ලිපි විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි. ග්‍රාමීය මාර්ග ඉදිකිරීමට අයවැයෙන් අවධානය. පුටින් සහ ෂී ජින්පින් ජපානය විවේචනය කරයි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
9: පුරා සෙරිසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන ෆිල්ම් එකක් තමයි ප්‍රසන්න ජයකොඩිගේ චන්දරේගේ වයිෆ්.
1: ෆිල්ම් එකේ මියුසික් වල මොකක්ද වෙනසක් අපිට ඇහුණා.
0: ඒ නිසාම අපි කතා කළා ෆිල්ම් එකේ මියුසික් කරපු එරංග ජයවර්ධනට.
2: සවුන්ඩ් එක මියුසික් කියලා වෙනම හැම නැති වෙන මේකට බ්ලෙන්ඩ් කරන්න විදිහක් හොයද්දි මම හිතනවා ඩ්‍රම් පර්කෂන් කියන එලිමන්ට්ස් ඔක්කොම බයින් කළා. මේ චිත්‍රපටිය ඇතුළෙන්ම ඇහෙන ශබ්ද මහාන මැෂින් ශබ්ද ඒක චන්දරේ නියෝජනය වෙන ෆැක්ටරි මැෂින් අන්නේ වගේ දේවල් අරගෙන මේගොල්ලන්ගේ සමාජීය දේශපාලන අර අතුලාන්තය ගැන කියවෙන හැඩයක් හදන්න ක්‍රමයක් තමයි මේක යූස් කළේ. සම්පූර්ණ වෙනස් සබ්ජෙක්ට් එකෙන්නේ හේතුව ඒක තමයි කියන්නේ.
1: ෆිල්ම් එකේ අවුරුදු රතකොටි සින්දු ඔයාගේ වෙනම ස්ටයිල් එකක් නේද?
2: මම මේ නිර්මාණ කරේ ඉන්නකොට මම සාමාන්‍යයෙන් ඕනම අභියෝගයක් එක්ස්පෙරිමන්ටල් වැඩක් කරන්න හැම වෙලාවෙම ඕපන් ප්‍රසන්නයක යෝජනාව ඉදීම දෙපාරක් හිතන්නතු මේ ඒකට කැමති වුණා. දැන් මේ සම්බරේක නියෝජනේ මේ බේස් එකේ ඉන්නේ කොහෙන්ද? ඔහුගේ චරිතයට ගැඹුර දෙන්න නිර්මාණය කරපු මේ ගීතයත් මම හිතනවා වා කිව්වා වගේ වෙනස්ම හැඩයකින් වෙනස්ම සද්දකින් ඇවිල්ලා තියෙනවා.
0: ෆෑන්ස්ලත් කැමති වෙයි ඔයාගෙන් ඔරිජිනල් සෝම් එකක් අහන්න.
2: ෆෑන් කරන් හිටපු පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් වගේක් තියෙනවා. ෆෑන් කරගෙන සම්මග නැවිලා තියෙනවා. දැන් මම හිතනවා අතරින් මේ අතු පොඩි විස්ලවේ සින්දුවක් පොඩ්ඩක් මට ඒක උත්තේජනයක් දෙන දෙයක් වුණා. ඒ නිසා සමහර වෙලාවට මෑතකදීම මේ ඒ වගේ නිර්මාණ කීකටත් අත ගන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා.
0: Talk of the town.
1: ඉන්දියාවේ තියෙන ඉන්ටර්නැෂනල් කොන්සර්ට් වල ඕගනයිසර්ස් ලටනම් මේ ගෙවෙන එච්චර හොඳ කාලයක් නෙවෙයි.
0: ඒ මොකද කියනවා නම් කන්නේ වෙස්ට් ප්ලෑන් කරලා තිබ්බ එයාගේ පළවෙනි ඉන්දියා ටුව එකත් මේ විදිහට ඔෆිෂියලි කැන්සල් වෙලා තියෙනවා.
1: සිකියුරිටි එකේ ප්‍රශ්න නිසා මේ කොන්සර්ට් එක කැන්සල් කරා කියලා තමයි ඒ ඕගනයිසර්ස් කියලා තිබ්බේ.
0: හැබැයි මේ විදිහටම ඉන්දියාවේ තියන්න තිබ්බ ෂකීරාගේ කොන්සර්ට් එකත් කැන්සල් වුණු නිසා මේ වැඩේ පිටපස්සේ වෙන ලොකු හේතුවක් ඇති කියලා තමයි ෆෑන්ස්ලා විශ්වාස කරන්නේ. Talk of the town. මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
3: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
3: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
1: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සරිත් විත් නිවුස් සංගීතයත් සමග
0: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
1: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක වෙලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සබැ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 0111 544 5000.
5: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මමිස් පොකට් මනි
2: මාෂි දැනුම කියන්නේ අපිට ජීවිතේ හැම තැනදීම ඕන වෙන දෙයක් නේද?
3: අනිවාර්යයෙන්ම රවිෂ්ක අපි ඉගෙන ගන්න දේවල් කවදාවත් අපිට වැඩි වෙන්නේ නැහැ නේ. ඒ නිසා අපි දවස ගානේ මොන හරි දෙයක් ඉගෙන ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම අපි කැමති දවස ගානේ අපේ දැනුම තව තවත් වැඩි කරගන්න.
2: හරියටම හරි. ඔන්න අද එකතුලා ඉන්න අපිත් එක්ක මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට රත්මලා නිදන් ධනුෂ්කා. Good morning ධනුෂ්කා.
4: Good morning.
2: ඔන්න hina වෙලාම good morning කිව්වා. ලෑස්ති නේ තරම් කරන්න.
3: ධනුෂ්කා ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතර විසඳුවා කියන්නේ ඉතින් රුපියල් 5000ක් වට ලැබෙන ඉදිනේදා ජීවිතේ තියෙන ප්‍රශ්න විසඳද්දී අපිට සල්ලි හම්බෙන්නේ නැහනේ. හැබැයි මේ ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නත් රුපියල් 5000යි අපි තප්පර 5ක් දෙනවා, උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි ධනුෂ්කාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: ධනුෂ්කා මේ දවස්වල වැස්ස ටිකක් තියෙනවනේ. කොහමද රත්මලාන පැත්තට වහිනවද ටිකක් වැඩි? හරි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ මං වාගෙන් අහන්නේ මේ වැස්ස ගැන. ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2000ක් විතර වෙනවා. වාර්ෂිකව වැඩිම වර්ෂාපතනයක් වාර්තා වෙන්නේ සබරගමුව පළාතෙන් සහ මධ්‍යම පළාතෙන්. මං අහන්නේ මේ දිනවල ලංකාවට ඇදහැලෙන වර්ෂාව වන්නේ 1. නිරිත දිග මෝසම් වර්ෂාව, 2. ඊසාන දිග මෝසම් වර්ෂාව.
3: ධනුෂ්කා මේ දවස්වල ලංකාවට ඇදහැලෙන්නේ නිරිත දිග මෝසම් වර්ෂාව. එතකොට ඊසාන දිග මෝසම් වර්ෂාව ඇදහැලෙන්නේ දෙසැම්බර් මාසේ ඉඳලා පෙබරවාරි මාසෙ දක්වා. කමක් නැහැ, තව ප්‍රශ්න තුනක් තියෙනවා ධනුෂ්කා. අපි හොඳට උත්තර දෙමු. මේ තමයි ලැබෙන දෙවැනි ප්‍රශ්නය.
2: ධනුෂ්කා සාමාන්‍යයෙන් මේ ඉදන් දීමේ වැඩසටහන වලට එහෙම සහභාගී වෙලා තියෙනවද? නෑ,
4: මම නෑ.
2: කැමති නැද්ද ඉදන් දීමේ වැඩසටහනකට සහභාගී වෙන්න? හරි, ඔන්න ප්‍රශ්න මං වාගෙන් අහන්න හදන්නේ මේ ශරීරයේ තියෙන රුධිරය ගැන. සාමාන්‍ය මිනිස් සිරුරක රුධිරය ලීටර් 4.5ක් 5ක් පමණ තියෙනවා. ශරීරයේ රුධිර මට්ටම මුදින් ඉහළ නැංවීමට අවශ්‍යම පෝෂකය තමයි යකඩ. මං අහන්නේ මේ අතරින් ශරීරයේ ලේ වඩවන ධාන්‍ය වර්ගයක් වන්නේ 1. කව්පි, 2. බඩඉරිඟු.
3: අඩයිරුගු වල අධික ෆයිටික් ඇසිඩ් ප්‍රතිශතයක් අඩංගු වෙන නිසා ශරීරයේ ලේ වැඩිීමේ ක්‍රියාවලිය මන්දගාමි කරනවා. හරි ධනුෂ්කා, දැන් රුපියල් 250ක් තියෙන නිසා අපි යමු මේ 250 500ක් කරගන්න අපේ තුන්වෙනි ප්‍රශ්නෙට.
2: ධනුෂ්කා, දැන් අවුරුදු මාස සිනි පහුවෙලා ගියේ මැලේ අච්චාරු හිම කෑවද? ආසයිද මැලේ අච්චාරු කන්න?
4: ඔව්, ආසයි කන්න.
2: හරි, රතු අධික ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. සෙන්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරි ආසාදන වලට රතුරුණු ගුණදායකයි. මං අහන්නේ මේ අතරින් රතුරුණු ආහාරයට ගැනීම වැදගත් වන්නේ 1. පීනස වැනි තත්වයකදී, 2. බඩ පිපුම වැනි තත්වයකදී.
3: තත්වයකදී තමයි රතුළුණු ආහාරයට ගන්න එක වැදගත් වෙන්නේ. වගේම නිතර කිවිසුම් යනවනම්, හොට දියර ගලනවනම්, නාසය අවහිර වෙලා වගේ නම් ඔන්න ඔය තත්ත්වවලදී රතුළුණු ඉතාමත් වැදගත් වෙනවා. හරි, ධනුෂ්කගේ අතේ දැන් රුපියල් 500ක් තියෙනවා. ධනුෂ්කා, ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය අතේ තියෙන රුපියල් 500 පස්ගුණයකින් වැඩි කරගන්න. අපි බෝනස් ප්‍රශ්න තෝරගමු ධනුෂ්කා.
4: හරි, තෝරගමු.
2: පළාත් 9ක් තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25කටත් ලංකාව බෙදලා තියෙනවා. ඔන්න බෝනස් ප්‍රශ්න මම ඔයගෙන් අහන්නේ මේ දිස්ත්‍රික්ක ගැන. ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ක්‍රමය ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ. මුහුදු මට්ටමේ ඉඳන් උසින්ම පිහිටලා තියෙන දිස්ත්‍රික්කේ තමයි නුවරඑළිය දිස්ත්‍රික්කේ. අපි අහන්නේ ලංකාවේ ඇති කුඩාම දිස්ත්‍රික්කය මොකද්ද? 1. කොළඹ දිස්ත්‍රික්කය, 2. මාතලේ දිස්ත්‍රික්කය.
3: ධනුෂ්කා, හරි දීලා අතේ තිබ්බ රුපියල් 500 ඔය රුපියල් 2500ක් කරගන්නවා. ඒ වගේම ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කය. ධනුෂ්කා, මමිස් පොකට් මනි සෙග්මන්ට් එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
4: ඇත්තටම හොඳයි, අපි නොදන්න දේවල් ගොඩක් දැනගන්නවා, දැනුමක් ලැබෙනවා අපිට. ඇත්තටම මේ යම් යම් කාරණා පිළිබඳව.
3: හරි, ජය වේවා ධනුෂා.
4: ඕකේ, තෑන්ක් යූ ෆෝ ද බෙල් ටොක්.
0: Seattle Pocket Money.

0: මාශි අද අපිත් එක්ක එකතු වෙලා හිටියා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායතුරුම් ගිණුම ගැන. අපි දැන් හැමදාම කතා කරන මේ පංචායතුරුම් ගිණුම ගැන විශේෂ දේවල් කතා කරනවා, ප්‍රතිලාභ ගැන කතා කරනවා. විශේෂම ප්‍රතිලාභය තමයි දැන් අපි සානක් එකතු කරනකොට තමන්ගේ දරුවා වෙනුවෙන් සල්ලි ඉතුරු කරගෙන යනකොට ඒ මුදලම ආපහු අපේ අතට ලැබුණොත් එහෙම අපිට දැනෙන්නේ අපි දාපු සල්ලි ටික ආපහු අපේ අතට ලැබුණා, අපි හොඳ ගාණක් ඉතුරු කරලා තියෙනවා. හැබැයි බැංකුවක් විදිහට පංචායතුරුම් ගිණුම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය දරුවන්ගේ අනාගතය ගැන හොඳටම කල්පනා කරලා හොඳ පොලි අනුපාතයක් දීලා තියෙනවා. වාර්ෂික පොලි 4.5%. හිතන්නකෝ තමන්ගේ දරුවාට තව වයස අවුරුදු 18 පිරෙන අවුරුදු 15ක් විතර තියෙනවා කියලා. එතකොට පොඩි පොඩි ගාන සල්ලි දාගෙන ගියත් හොඳ පොලියක් එක්ක තමයි ඔයා ඉතුරු කරන මුදල ඔයාගේ දරුවගේ අතට හම්බෙන. ඉතින් තෝරගන්න පංචායතුරුම් ගිණුම අනිවාර්යයෙන්ම දරුවගේ අනාගතේ ලස්සන කරන්න පුළුවන් ඉතුරුම් ගිණුමක් තමයි මේ පංචායතුරුම් ගිණුම. ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
1: ඒ වගේම සීත පොකට් මනි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලාත් මතක් කරන්න ඕනේ. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපිට එවන්න මැසේජ් එකක් අපි ලෑස්ති මේ පැත්තෙන් පොකට් මනි දෙන්න.
0: එහෙනම් අපි අදට ගිහිල්ලා නැන්ද සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම රවිෂ්ක.
1: මම ආශී.

0: සීත හංගින දැන් වෙලා උදැස්සන 7:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබට ගැළපෙන ඩයට් ප්ලෑන් එකක් හොයාගන්න කොහොමද?
0: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: ඔබගේ දේහේ බර අඩු කරගන්න, ඒ වගේම ඔබගේ ඇඟ හැඩ කරගන්න වගේම ඔබට දැනටමත් තියෙන බෝන ඕන රෝගයක් උදාහරණයක් විදිහට අධිරුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය වැනි රෝගයන් පාලනය කර ගැනීමටත් වෛද්‍යවරු විදිහට අපි නිතරම කියන දෙයක් තමයි ඔබ හොඳින් ආහාර පාලනය කළ යුතුයි කියන කාරණාව. නමුත් අපි බොහෝ විට දැකලා තියෙන දෙයක් තමයි බොහෝ දෙනෙක් මේ සඳහා යොමු වීමේදී නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම. ඒ වෙනුවට බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල තියෙන විවිධ ආහාර පාලන ක්‍රමවලට පුරුදු වෙන්න පටන් අරගෙන තියෙනවා. සමාජ මාධ්‍යවල නිතර නිතර ජනප්‍රියලා තියෙන සමහර ආහාර පාලන ක්‍රම බොහෝ විට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ඒ වගේම තමයි එම ආහාර පාලන ක්‍රම වෙනත් කෙනෙකුට ගැලපුණාට ඔබට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ආහාර පාලන ක්‍රම නිසා ඔබට නැති සංකූලතා ඇති වෙන්නත් ඉඩ තියෙනවා. හොඳම දේ තමයි ඔබට ආහාර පාලන ක්‍රමයක් පටන් ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුකම් තියෙන අධ්‍යක්ීම් තියෙන වෛද්‍යවරයෙකු හෝ පෝෂණ වේදිකාවෙන් ඒ ගැන උපදෙස් ලබා ගැනීම. මේ වෙනකොට රජයේ තියෙන හැම ප්‍රධාන රෝහලකම මේ සඳහා සායන පැවැත්වෙනවා. මේ සායනවලදී ඔබට නොමිලේම උපදෙස් ලබා ගන්න පුළුවන්.
2: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: දැන් වෙලා උදැසන 7 විනාඩි 8යි.
4: Rock with me, see you at the time.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දහන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොටියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොටිය වෙනුවට කහපෑති කොටියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි.
5: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited within.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට, ලොකු size පොඩි price.
8: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි. වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. කොලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 90යි. කාගිල්ස් ෆුඩ්
11: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
12: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.

0: ගැමිණි, කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශිවෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: 98.2 98.4

0: අප වෙත ගෙනෙන්නේ.
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමරිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: අයිබෝවන්
2: අයිබෝවන් වාසනාවන්
1: මේ ඔයාට පේනවද මගේ නිකං තිකක් තියෙනවා නිකන් පොඩි පින් පාටක් අද නිකන් නොටිස් කරන්නකෝ
2: පොඩි තියෙනවා දැන් නම් ඇවිල්ලා තියෙන තරලා පාට ඇඳුමක් මූණෙත් තියෙනවා පොඩි පින් පාටක්
1: පින් නෙමෙයි පින්
2: ආ පින් පාටක්
1: ඔයාට තියෙන වෙලෙඩන්නේ පින් පාටක් නෙමෙයි පින් පාටක් ඇවිල්ලා මට ඊයේ නියම වැඩක් සෙට් වුණානේ ඊයේ තිබුණා මට යාළුවෙක්ගේ බණ ගෙදර කැන්ද
2: එහෙමයි
1: හරිද එහෙමයි කියන්න ඕනේ නෑනේ මේ මම මේ මේ අරවින්ද ඇවිල්ලා
2: ආ හරි නෑ මම
1: ඔව් අරවින්ද ඇවිල්ලා ඉන්නේ අරවින්ද වැඩලා නෙමෙයි හරි
2: ඔව් I think ආ යා බණකට
1: දැන් මම බණකට ගියා අපේ යාළුවා කවදාවත් මගේ යාළුවා ගැන කතා කරලා වැඩක් නෑ මිනිහා ගැන පොතල් ලියන්න පුළුවන් යාළුවෙන් මට ඔය ඉන්නේ මිනිහා ඔය මේ මේ ඔය වගේ බණක් දහමක් පිනක් එහෙම ඔය කරාමයි
2: ආ ඕකේ
1: දැන් හාමුදුරුව වඩින
2: හරි
1: දැන් හාමුදුරුව වැඩලා ධර්මාසනේ ඉන්නවා
2: හා
1: මේ රෑ බණ හඬ යන්නේ දැන් හාමුදුරුවන්ට ආරාධනා කරන්න ඕනනේ. දැන් හාමුදුරුවන්ට ආරාධනා කරන්නේ කොහොමද කියලා මගේ යාළුහාදයා දන්නේ නැහැ. දැන් මට කියනවා වැලමිටෙන් අනේන මේ පලයන් පලයන් අනේ මතන් මේ මතන් ආරාධනා මං කො උඹේ ගෙදරනේ බණ කියන්නේ. මම ආරාධනා කරන්නේ අනේ එහෙම කරන්න එපා මත මං දන්නේ නැහැ කියන්න ඕනද? ඇත්ත. අපි කීයෙන් කී දෙනාද දන්නේ හාමුදුරුවන්ව ගෙදරට වැඩම කළා ධර්මාසනයේ අසුන් පනවලා එහෙම කියන්නේ අසුන් පනවන අසුන් කියන්නේ මේ අස්සයෝ නෙමෙයි පුතෝ ටික අසුන් පනවලා අපි දැහත් වට්ටියක් දෙන සිරිතක් තියෙනවා එහෙම තමයි මේ බණට ආරාධනා
2: කරන්නේ
1: අපි ගිහලා මොකද කරන්නේ දැන් කියන දේ දන්නේ නැහනේ දැහත් වට්ටිය අරන් ගිහලා හාමුදුරනේ මේ හාමුදුරනේ
2: ආ
1: මේ හාමුදුරුව මේ දැහත් වට්ටිය පිළිගන්නේ මේ බුලත් ටිකක් කන්නද නෑ මේක ආරාධනාවක්.
2: හරි.
1: දැහත් වට්ටිය දීලා කියන්න ඕනේ ස්වාමීන් වහන්ස අපි කෙරෙහි අනුකම්පාවෙන් අපට ධර්මය දේශනා කරන සේක්වා. අප කෙරෙහි අනුකම්පාවෙන්.
2: හරි.
1: ඔන්න ඔය වචන ටික කියලා දැහත් වට්ටිය පූජා කරන්න ඕනේ හාමුදුරන්ට. ඊට පස්සේ හාමුදුරුව ධර්ම දේශනාව පටන්
2: ගන්නවා.
1: ඔයා දන්නවද මේ ධර්ම දේශනාවේදී හාමුදුරුව කියපු කතාව? ඔන්න බලන්න. ඔයාට එතකොට තේරෙයි මගේ මේ පිං පාට ඇයි කියලා. හාමුදුරුවෝ කියනවා දැහත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කළ මැනවි කියලා ආරාධනා කරපුවහම ලැබෙන පින මහා කල්ප 8ක් යනකම් ආනිසංස දෙනවා කියලා. 8 පොඩියට පෙනුනට කල්ප කියන්නේ මොකද්ද කියන එක මං ඔයාට පැහැදිලි කරන්න.
2: හරි ඕකේ.
1: දැන් අපි ගමුකෝ මහා කල්ප 8ක් ඕනේ. අපි මහා කල්ප 1ක් ගමු. මහා කල්ප එකක් ඇතුලේ තියනවා කියලා අපේ හාමුදුරුවෝ දේශනා කරනවා අන්ත කල්ප කියලා ඒවා 256ක් යද
2: 256ක්
1: අන්ත කල්පයක් කියන්නේ මොකද්ද කියලා දැන් බලමු මොකද මේක අපි මිනිස් අවුරුදු ගානට අපිට තේරෙන ඉලක්කම් වලට හදා ගන්න
2: ඕනේ
1: අන්ත කල්පයක් කියලා මේ ධර්මයේ විස්තර වෙන්නේ මිනිස්සුන්ගේ පරමායුෂ දැන් මේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ පරමායුෂය අවුරුදු 70 80 ලයින් එකේ තමයි තියෙන්නේ.
2: හරි.
1: සමහර කාල ලෝකෙ තිබිලා තියෙනවා මිනිස්සුන්ගේ පරමායුෂය අවුරුදු 10 වෙනකන් අඩු වෙලා
2: තියෙනවා.
1: ඒ වගේම මේක අසංකේය දක්වා වැඩි වෙනවා. අසංකේය කියලා කියන්නේ 1.140න් ලියන ඉලක්කම.
2: හරි.
1: 1.140. ඔන්න දැන් අපිට ඉලක්කමක් ආවා.
2: හරි.
1: එතකොට අන්ත කල්පයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 10 ඉඳලා අවුරුදු 11 12 13 පරමාවශ්‍ය වැඩි වෙගෙන ගිහිල්ලා අසංකේ දක්වා වැඩි වෙලා ඒ කියන්නේ 1.140 කියන ඉලක්කම දක්වා වැඩි වෙලා ආයි අවුරුදු 10 වෙනකන් පහළට එන්න ගත වෙන කාලේ මේකට ධර්මයේ ඉලක්කමක් දීලා තියෙනවා 1.140 8,40,000න් වැඩි කරන්න කියලා එතකොට අන්ත කල්පයක් ඇතුලේ තියෙන මිනිස් වර්ෂ ගාන එනවා.
2: අම්මෝ
1: මට දරන්න අමාරුයි.
2: හරි ඕකේ.
1: හරිද? අන්ත කල්පයක් ඇතුලේ තියෙනවා 1.140 වැඩි කිරීම 8,640,000. ඒ තරම් විශාල මිනිස් අවුරුදු ගානක් කිසිම කැල්කියුලේටර් එකකින් මේ අපි දන්න එකකින් ගහලා ගන්න බෑ ඒ ලක්කම.
2: ඒකනේ.
1: ඒ තමයි අන්ත කල්පයක් මේ වගේ අන්තක්කල්ප 256ක් තියෙනවා. ඒ කියන්නේ 1.140 8,640,000න් වැඩි කරලා.
2: හරි.
1: ඒක 256නුත් වැඩි කරපුවාම මහා කල්පයක් ඇතුලේ තියෙන මිනිස් අවුරුදු ගාන එනවා. ඒ වගේ මහා කල්ප 8ක් මම ඊයේ ගරු ස්වාමීන් වහන්සේට දැහැත්වට්ටිය දීලා ධර්ම දේශනාවට ආරාධනා කරපුවාම මට රැස්සෙලා. ඉතින් මගේ පින්පාට එන්න ඕනේ නැද්ද කියන්නේ?
2: අනිවාර්යෙන් මටත් ආසයි එහෙම ආරාධනාවක් කරන්න.
1: ආය කිසිම බණ ගෙදරක ගිහිල්ලා ගෙදර අයිතිකාරයටවත් දෙන්න එපා ආරාධනා කරන්න. ඩග්ගාල දැහැත්වට්ටිය ගත්තා අයිතිකාරයනට ආරාධනා කරලා ඉවරයි. එහෙමද කරන්නේ?
2: ගෙදරට බණක් කියලා.
1: ගෙදරදි බණක් එහෙම දානයක් පිරිතක් දීලා නැද්ද?
2: කළා තියෙනවා.
1: මිනිහෙකුට කණ්ඩ බොන්න ටිකක් එහෙම කරන්නේ නැද්ද? යන ලෝකෙකට මුහුක් කළා නැද්ද?
2: කරලා තියෙනවා.
1: ඈ?
2: කරලා තියෙනවා.
1: යන ලෝකෙකට මැති වෙන්න සවුත් කොරියාවෙන් බඩු ගෙනාපෙක විතරද කරේ?
2: නම ආරාධනා කරලා නැහැ.
1: ආරාධනා කරලා නැහැ. දැන් තේනවා නේද?
2: හ්ම්.
1: බණ අහපුවාම මහා කල්ප 9ක්.
2: හරි.
1: ඔයාට ආනිසංස හම්බෙනවා. ගණන් ටික හදලා බලන්න.
2: සාදු සාදු සාදු කියලා කියවෙනවා.
1: සාදු කියලා කියවෙන්න ඕනේ. මම මේ හැංගීම ඇතුලේ මම මේ රැ එළි වෙනකන් ඒකම කල්පනා කරා. මම මෙච්චර කල් බණට ආරාධනා කරලා තියෙනවා. අපේ ගෙදර ඕන තරම් බණ කියලා තියෙනවා. මමත් ඉතින් හාමුදුරනේ මේ බණ කියන්න ඕනෝ තමයි කියන්නේ. පොඩ්ඩක් මේක ඉගෙන ගන්න ඕනේ. ස්වාමීන් වහන්ස අපි කෙරේ අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරනු මැනවි. ඔන්න ඔය ටික මතක තියාගන්නකෝ.
2: ස්වාමීන් වහන්ස අපි කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරනු මැනවි.
1: මහා කල්ප 8ක් මිස්ට පරිසම් දෙනවා ඒක. ආනිසංස දෙනවා. ඕ. අහනකොට සතුටුයි නේද? එතම සතුටු දෙයක් වන්න උදේ කියලා පටන් ගන්න කියලා හිතුවා. අම්ම දාම නැත්තම් ටැක්ස් වැඩි කරපු ඒවායි අරවයි මේවයි.
2: තෙල් නැහැ යුද්ධයි නේ.
1: නේද?
2: ඇති වෙනවා.
1: ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? ලෝකයේ කාලය පිළිබඳව ගණන් හැදිල්ල. මේ අපි කෝටි ප්‍රකෝටි ගණන් වලින් මේ ආනිසංස දෙනේවා අපි කල්පනා කරා. මතක තියාගන්න.
2: හරි.
1: කරන කලට පහ වූ මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා කිව්වෙත් ඒකයි. ඒවත් ඔය වගේ කල්ප වලින් තමයි සමහර පව් පරිසම් දෙන්නේ. බලාගෙන
2: කෑෆුල්
1: බලාගෙන අද කරන්න මොන හරි පව් ප්ලෑන් කරලා තියෙනවා නම් හොඳ වගේම තමයි. අපි කරන පුංචි හොඳක් පවා කෝටි ප්‍රකෝටි වාරයක් ගුණ වෙලා වැඩි වෙලා
2: හරි
1: මල්ටිප්ලයි වෙලා තමයි අපිට ආනිසංස හම්බෙන්නේ. හොඳ නරක දෙකටම කියලා මතක තියාගන්න. කවුද හිතුවේ දැහැත්වට්ටිය දීලා ආරාධනා කරපු එක ඇතුලේ මේසා පිනක් තියනවා කියලා?
2: ඒක නෑ.
1: ගෙදර බණක් කියන්න හිතෙන්නේ නැත්?
2: හිතෙනවා.
1: හිතෙන්නේ නැපයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රොක්වෙමු සියතට.
1: අතේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
2: දැන් වෝචුවලස් වෙදී වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාසේ 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112414414 කොන්දේසි සහිතයි. වෝචුවලස් සමදා ඔබ සමගයි.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
4: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා.
3: ලව්ලි. ඊට පස්සේ සහිලි,
4: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
5: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780.7 වට්ස්ඇප් කරන්න.
6: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
7: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඌ

විනාඩි 36යි දැන් වෙලාව. අපි හොරයිසන් කැම්පස් එක ගැන මතක් කරන්න ඕනි. ඉතින් ඔබේ දරුවාගේ A-level results මොනවාද? සමහරක් දරුවෝ ඉන්නවා A-levels හොඳටම කරලා හොඳ results දාලා ඒ උනාට යුනිවර්සිටි යන්න අවස්ථාවක් නැති. අපි හැමදාම මතක් කරනවා අපේ රටේ තියෙන රජ යුනිවර්සිටීස් වල තියෙන පුරප්පාඩු. ඒ කියන්නේ ඉඩ ප්‍රමාණය ගැන කතා කරොත් ඉතින් අර හැමදාම වගේ ඒ සීමිත ප්‍රමාණයට විතරයි යුනිවර්සිටි යන්න අවස්ථාව ලැබෙන. ඉතින් ඒකෙන් කියවෙන්නේ නැහැනේ කීයටවත් ඉතුරු වෙන ළමයි සෙට් එක. ඒ කියන්නේ අපි වගේ කට්ටිය අදක්ෂයි කියලා කියන්න බෑනේ නේද? ඉතින් මට මම මේ තමයි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කෙනෙක් එහෙම නෙමෙයි. අතිදක්ෂ දරුවෝ ඉන්නවා සමහරක් වෙලාවට A-levels ගොඩ දාගෙන තියෙනවා. හැබැයි ලකුණක දෙකක ප්‍රශ්නයක් නිසා ඒගොල්ලන්ට රජයේ යුනිවර්සිටි එකට යන්න අවස්ථාව නොලැබුණු. ඉතින් මෙහෙමයි ගොඩක් දේවල් ඉතින් ලැබෙනවට වඩා අපේ වගේ රටවල් වල නොලැබුණා කියලා කියන්න තියෙන්නේ නේද? ඉතින් ඒ වගේ අවස්ථාවක දන්නවද හොරයිසන් කැම්පස් එක ගැන? දැන් ගොඩක් ඔය අම්මලා තාත්තලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කැම්පස් එකට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට දරුවෙකු දාන්න ගියාම ඒකට ලොකු ගාණක් ගෙවන්න වෙනවා කියලා පොඩි නිකන් එහෙම නිකන් පොඩි එකක් තියෙනවනි අදහසක්. හැබැයි ඔබ හොරයිසන් කැම්පස් එකට යන්න. එතකොට ඔබේ ඒ අදහස වෙනස් වෙනවා. ගණන් මිනුම් ගැන කතා බහ කරගන්න, දරුවා කරන ඩිග්‍රී එක ගැන දැන කියා ගන්න, විස්තර අහගන්න, ලෝකෙට අනාගතයට වඩාත්ම හොඳින් ගැලපෙන හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් හරහා දරුවාට ඉගෙන ගන්න අවස්ථාව ලැබලා දෙන්න අම්මා තාත්තා හොරයිසන් කැම්පස් එකට යන්න. සමහරකට දරුවාට මේක තනි තීරණයක් ගන්න බෑනේ. හොය දෙන්න තමයි එයාට ඉන්න ලොකුම ශක්තිය. ඔය දෙන්න තමයි උදව් කරන්න ඕනේ මේ වැඩේට. ඉතින් හොරයිසන් කැම්පස් එකත් එක්ක මේ සියලුම විස්තර කතා කරන්න හදිස්සි හරි දරුවා අසමත් වෙලා නම් ඒත් වරි වෙන්න එපා. ඒ දරුවන්ටත් තමන්ගේ ගමන ඉස්සරහට යන්න, අධ්‍යාපනය හරහා ගමන ඉස්සරහට යන්න වැඩ කටයුතු හොරයිසන් කැම්පස් එකේ හදලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න 0.1 1 7 3 7000 කියන නම්බරකට කතා කරන්න. එහෙම කතා කරාට පස්සේ ඔබේ හිතට සහනයක් සතුටක් එනවාමයි. හරිද? ඊළඟට අපි

0: කතා කරමු පෙරඩුවා ගැන. මතක් කරන්න ඕනි පෙරඩුවා වාහන රේන්ජ් එකක් ඔන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දවස්වල මාකට් එකේ වාහනවල ප්‍රයිස් එක ඉතින් දන්නවනේ, දඩින් බිඩින් ඩොං. මම හිතාගෙන ඉන්නවා හෙට මම පොඩක් මේ ටැක්සි එක ගැන චුට්ටක් කතා කරන්න ඕනි කියලා. මොකද පහුගිය දවස්වල මේ ඔය පොඩක් නෑදෑයෝ එකතු වුණ තැනකට ගියාම නිකන් ටැක්සි එක ගැන මාර කතා ටිකක් කිව්වා මං. එතකොට බැලුවා ඒ එච්චර වාහන එහෙම වෙනවද, එහෙම වැඩි වෙනවද කියලා. වැඩි වෙනවා. හැබැයි අර එක එක කතා තියෙනවනේ, හරි කතාව මොකක්ද කියලා පොඩක් මට හොයාගන්න ලස්සන වීඩියෝ එකක් හම්බුණා. මං ඒකෙන් හොයාගත්තා. හෙට පුළුවන් වුණත් අපි ඒක ෂෙයා කරගමු. හරිද? ඉතින් අපි පෙරඩුවා ගැන කතා කර කර හිටියේ. පෙරඩුවා මතක් කරනවා වාහනවල ගණන් හරි රට ඇතුලේ වැඩි වුණා, ටැක්සි එක මේවා වුණා, ඔක්කොම වුණා. හැබැයි මේ පොඩි කාලයක් ඒගොල්ලෝ දෙනවා. ඒ කාල සීමාව ඇතුළතදී ඕගලන්ට පෙරඩුවා වාහනයක් ගන්නකොට පරණ ප්‍රයිස් එකට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ඉක්මන් කරන්න ඕනි. පුළුවන් නම් අදම පෙරඩුවා ෂෝරූම් එකකට යන්න. මේ හයිඩ් පාක් කෝන එකේ තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රධාන ෂෝරූම් එක. 01175 175 177 කියන නම්බරයකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. වාහන රේන්ජ් එකම තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනි. පෙරඩුවා කියලා කියන්නේ යුනිමෝ තමයි පෙරඩුවා ඔක්කොම වැඩ කටයුතු ටික කරන්නේ. යුනිමෝ කියලා කියන්නේ අපේ යුනයිටඩ් මෝටර්ස් වල අනුශාකාවක් වගේ එක්කෙනා. හරිද? ඉතින් ඒ නිසා ලොකු ජාලයක් තියෙනවා. හොඳ විශ්වාසයෙන් ගන්න පුළුවන් වාහනයක් තමයි පෙරඩුවා කියලා කියන්නේ. පෙරඩුවා මැලේසියාවල තමයි නිෂ්පාදනය කරන්නේ. ඊළඟට අපේ ප්‍රයිම් ගෲප් එක ගැන කතා කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ පහුගිය දවස්වල අපි කිරිබත්ගොඩ ඒගොල්ලන්ගේ විලාස සෙට් එක ගැන තමයි කතා කරේ. මොනවාද අලුත් ප්‍රොජෙක්ට්ස් කියලා හැම දැනගන්න ඕන නම් ප්‍රයිම් ගෲප් එකේ 13:22 නම්බරයකට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ වැඩි විස්තර ඔබට කියයි. ඊළඟට වෝග් ජුවලර්ස් මේ දවස්වල දන්නව නේද ඒගොල්ලන්ගේ මාර ඩිස්කවුන්ට් එකක් යනවා. වෝග් ජුවලර්ස් මාරයි මරු නියමයි ඇල. මොකද විශ්වාස කරන්න තමාරුයි. හැබැයි විශ්වාස කරන්න මේ ඩිස්කවුන්ට් මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. වෝග් ජුවලර්ස් වල කොල්ලු පිටිය නෙමෙයි හැම කොල්ලු පිටිය වගේම හැම ශාකාවකම, ඒකේ විතරක් නෙමෙයි හැම ශාකාවකම මේ ඩිස්කවුන්ට් ටික තියෙනවා. හරිද? හිතන්න ඔබ ගිහිල්ලා වෝග් ජුවලර්ස් වෙත ගිහිල්ලා රුපියල් 110,000 වටින දියමන්ති එහෙම නැත්නම් වටිනා ගල් අල්ලපු ආභරණයක් ගත්ත කියලා හිතන්නකො. කැරට් 18 දියමන්ති තියෙන්නේ. හරිද? වෝග් ජුවලර්ස් එකේ එහෙම ආභරණයක් ගත්තොත් ඔබට රුපියල් 40,000ක වවුචර් එකක් වෝග් ජුවලර්ස් ටැග් එකක් විදිහට දෙනවා. හිතන්න රුපියල් 115,000කට වැඩි ආභරණයක් ඒ විදිහට ගත්ත කියලා, කැරට් 18 දියමන්ති, ඊට පස්සේ වටිනා මැණික් ගල් අල්ලපු ආභරණයක් එහෙම ගත්තොත් රුපියල් 70,000ක gift voucher එකක් ඔබට හම්බ වෙනවා. ඉතින් ඒක එක වාසියක්. ඊට පස්සේ මේ දවස්වල ඔබේ පරණ රත්‍රන් අරගෙන ගියොත් වෝග් ජුවලර්ස් වෙත ඒගොල්ලෝ හොමාරු කරලා දෙනවා මේ මොහොතේ තියෙන වටිනාකමට. සමහරක් විට ඒක අරගෙන තියෙන රුපියල් 18,000 වෙන්න පුළුවන්. හිතනෝ කිරියාච්චි අරගෙන කොහොමද ඒක අරගෙන තියෙන්නේ 1500ට. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා දැන් ඔන්න ඔබ ගාව තියෙන්නේ. ඉතින් කිරියාච්චිත් නෑනේ දැන්. එයා ඉතින් මුකුත් ඒකට ගේම් ඉල්ලන්න නෑනේ. අම්මෝ මගේ රත්තරම් බණු මේව කරනවා කියලා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඒක අරගෙන යන වෝග් ජුවලර්ස් අරගෙන ගිහිලා මේ දැන් තියෙන වටිනාකමට එක්කෝ ඕගලන්ට හෝමාරු කරගෙන ලස්සනම ලස්සන ජුවලරි එකක් හදාගන්න පුළුවන්. හරිද? ඒකක්. ඊළඟට තව එකක් තියෙනවා. ඒ තමයි මේ දවස්වල ඕගොල්ලෝ බැංගල්ස් චේන්ස් ගන්න යනවා නම් තෝරගත්ත බැංගල්ස් චේන්ස් තියෙනවා. ඒ සඳහා ඔගලන්ට මේ වැඩකුලිය නැතුව රත්තරන් ගාන විතරයි ගෙවල ගන්න ඕනේ. අනිතක හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා කියලා වෝග් ජුවලර්ස් මතක් කරා. ඉතින් මේ වැඩ සටහනම වෝග් ජුවලර්ස් වල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මැයි මාසේ 29 වෙනකල් ඔබ ඉක්මන් වෙන්න ඕනේ. එතකොට තමයි වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට අපි අද දවසේ ඇලුමෙක්ස් ගැන කතා කරමු. බාල ඇලුමිනියම් හැම තැනම. ආයි අමුතුවෙන් කියනවනේ හැම තැනම. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ හරි ඇලුමිනියම් එකක් ගන්න ඔබට පොඩි පාරක් අපි ඔගලන්ට පෙන්නනවා. ඒ පාරේ හොම යනකොට ඒක වායි ලොකු තැනක්. පොඩි පාරක් වුණාට ලොකු තැනක්. හරිද? ඒ තමයි ඇලුමෙක්ස්. ඉතින් මොනා හරි ඔය ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇලුමිනියම් පාවිච්චි කරන වැඩක් කරන්න කලින් අනිවාර්යෙන්ම ඇලුමෙක්ස් ෂෝරූම් එකට යන්න. මොකද බිල්ඩින් සිස්ටම් එක මේගොල්ලෝ ගාව තියෙනවා. ඇලුමෙක්ස් බිල්ඩින් සිස්ටම් එකම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. අපි දැන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේම තමයි පොඩ්ඩක් ඉස්සරහට කතා කරගෙන යමු. වහල එහෙම නැත්තම් සිවිලිම කැසක් වෙනවනි මට. ඒ තමයි පොෂ් විදියට කහින් නැත්තම්. හරි, ඕකේ. අපි කතා කරමු මේ වහල සිවිලිම ගැන. දැන් මේ දවස්වල ටිකක් වැඩිපුර අපි සිවිලිම ගැන කතා කරනවා. කලරප්පල ඔබ දන්නවද ස්ට්‍රිප් සීලින් එක ගැන? ඔබට ලී පෙනුමට සිවිලිම කරගන්න ඕනි නම් අර ලස්සන වහලත් එක්කම මෙහෙම පැරලල් යන සිවිලිමක් එහෙම කරගන්න ඕනි නම් ඕගලන් කෙලින්ම colorup.lk.com සයිට් එකට යන්න. වැඩි විස්තර දැනගන්න පුළුවන් අපි කන්ටැක්ට් කරන්න ඕනේ නම්බර්ස් උත් ඔයගලන්ට දෙන්නම්. කොස් මහෝගනි තේක බුරුම තේක මෙන්න මේ ලී ජාතිවල පෙනුම ඒ විදියට ඔයගලන්ට ගන්න පුළුවන් කලරප් ස්ට්‍රිප් සීලින් වලින්. ඉතින් ලී වලට වඩා වාසි වැඩි කියලා ඔබ දන්නවනේ. හර වේයෝ මේවා වෙන්නේ නැහැ, වේයෝ ඇටැක් කරන්න නෑ, ඊටවාසේ වතුර වලින් හානි වෙන්නේ නැහැ, ඔගලන්ට ඕනා වොෂ් කරන්න පුළන් ගින්දරෙන් ප්‍රශ්න නෑ. හරිම ඉතින් හිත නිදහස්. ලී දැම්මොත් ඕවා ගැන හැමදාම මොරි වෙවි ඉන්න ඕනේ. ඒ ප්‍රශ්න මුකුත් නෑ. ඔබ කලර් අප් ස්ට්‍රිප් සීලින් එකට ගියා නම්. අපි අදත් කතා කරමු බජාජ් පෙට්‍රල් ත්‍රීවිල් එක ගැන. ඉතින් අපි පහුගිය දවස්වලත් කිව්වේ මිනිස්සුන්ගේ හිතේ තියෙනා වෙන්නේ මේ අදහසක්. ත්‍රීවිල් එකක් ගන්නවා නම් ගන්න ඕනි බජාජ් එකක් තමයි කියලා. වාව්! රෙස්පෙක්ට්! ඒක හොඳ අදහසක්. ඇත්තටම ඒකට අපිට හේතු ගොඩාක් කියන්න පුළුවන්. ඒ ත්‍රීවිල් එකේ තියෙන ක්වලිටි එක එක පැත්තක තියෙනවා. ඒ වගේම අපි මොකක් හරි වාහනයක් ගන්නවා නම් අපිට පොඩ්ඩක් ඒ සර්විස් එක, අපි වාහනේ ගත්තා ගියා ආයේ සම්බන්ධකම් ඉවර, එහෙම එකක් බෑ. අපිට ඒ සම්බන්ධකම් තියාගෙන යන්න වෙනවා. මොකද අපි පාවිච්චි කරනකොට වාහනයක් ඒකේ ස්පෙයාර් පාර්ට්ස් වල මොකක් හරි ආවොත් ඒක අලුත් කරන්න ඕන, සර්විස් එකක් කරන්න ඕන. අපිට ඉන්න ඕනේ නියෝජිතයෝ. ඉතින් ඔබ දන්නවද බජාජ් කියලා කියන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමගම කියලා කියන්නේ නියෝජිතයෝ 1400ක් විතර ලංකාව පුරාම ඉන්නවා. ඉතින් හැම තැනම බලන බලන කිලෝමීටර් 20 විසර හැම තැනම නියෝජිත ඉන්නවා බජාජ් එකේ. ඉතින් ඒ නිසා ඔබට වාහනේ ගත්තට පස්සේ අර ඔළුව කැක්කුම නැතුව හදිස්සියට මොකක් හරි ස්පෙයාර් පාර්ට් එකක් දාන්න උනත් අර නිකන් ඔළුව කැක්කුමක් නැතුව හිසරදයක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි ගොඩක් මිනිස්සු තීරණය කළා තියෙන්නේ යස් අපි ත්‍රීවිල් එකක් ගන්නවා, අපි ගන්න බජාජ් ත්‍රීවිල් එකක් කියලා. නියමයි. 7:44.
1: රොක් වෙමු සියතන.

0: සල්ලිත් වැඩියතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගේ එකෙන් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
1: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන.

0: විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකෙක් සමගින් කළමනා කරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000. පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ගෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න ගෙවන්න දිනන්න.
2: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
3: එයා තාත්තා වගේම දක්ෂයි.
2: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය.
4: ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: 98.2 98.4

0: වයිනපුරා
1: හරි ඔයගලන්ට සුබ ආරංචියක් තියෙනවා කියන්න. දැන් සාමාන්‍යයෙන් අපි මුදල් කොහෙ හරි ආයෝජනය කරන්නේ උපරිම ආරක්ෂාවක් අපිට ඕනේ, ඒ වගේම වැඩිම ප්‍රතිලාභ ඕනේනේ. ඉතින් ඒ විදිහේ තැනක් ඔබ හොයනවා නම් ඔන්න කමර්ෂල් බැංක් එක අපිට සුබ ආරංචියක් අරගෙන අවිල්ල තියෙනවා. කමර්ෂල් බැංක් එකේ ස්ථාවර තැන්පත් වලට 99.5% ඇහුනද 99.5% ඉහළ පොලියක් ලබා දෙන්න ඒගොල්ලෝ දැන් ඔන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. දවස් 100, දවස් 200, දවස් 300 වගේ ගැළපෙන විදිහට තෝරගන්න ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබට පුළුවන් විදිහට තියෙනනේ. දැන් මම මේ සල්ලි තව මට මෙච්චර කාලෙකින් ඕනේ. ඒ වගේ පොඩි පොඩි අයිඩියාස් තියෙනනේ. ඔය සල්ලි ගොඩක් අතට ආවම නේද? ඉතින් ඒ විදිහට ඔබට සල්ලි අවශ්‍ය කාලය බලලා ගන්න ආයෝජනය කරන්න කමර්ෂල් බැංක් එකෙන්. ඒ විතරක් නෙමෙයි, දැන් හිතන්න ඔබ කමර්ෂල් බැංක් එකේ ඩිජිටල් ඒගොල්ලන්ගේ ඇප් එක පාවිච්චි කරනවා කියලා හිතන්න, ෆ්ලෑෂ් ඇප් එක, එහෙම නැත්නම් කොම්බැංක් ඩිජිටල් හරහා ඔබ මේ විදිහට ආයෝජනය කරොත්ින්, සල්ලි දැම්මොත්ින් ඔබට අමතර පොලියකුත් ගන්න පුළුවන්. හරි, ටෙක්නොලොජියා පැත්තෙන් වැඩේ කරනවා නම් අර ගානටත් වඩා අමතර පොලියක් ඔයගලන්ට ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් කමර්ෂල් බැංක් එක මතක් කරනවා, 1,05,000 ඉඳලා වැඩි මුදල් ප්‍රමාණයක් ඊට වඩා වැඩියෙන් ඔබට ආයෝජනය කරන්න පුළුවන්. 1,05,000 තමයි අඩුම ගාන. ඔබ තැන්පතු කරන්න, ආයෝජනය කරන්න, ස්ථාවර තැන්පතුක දාන්න. ඊට පස්සේ ඔබට වැඩිම වැඩි වාසි ගන්න පුළුවන් කමර්ෂල් බැංක් එකෙන්. වැඩි විස්තර දැනගන්න කෝල් කරන්න 13,16 කියන ෂෝට් කෝඩ් එකට 13,16 කතා කරලා අහන්න. කමර්ෂල් බැංකේ මොකද්ද මේ දැන් කොහොමද දැන් මෙච්චර මෙච්චර ගල අහලා සල්ලි ආයෝජනය කරන්න ඔයගලන්ට ඔන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි වැඩි විස්තර කියනම් ඒ ගැනත්. ඊළඟට සිංහගේ ඒසී ගැන මේ දවස්වල මතක් කරනවා. ලෝකේ තියෙන ජනප්‍රියම ආසම ආස ප්‍රසිද්ධම ආයිති සුපිරී කියලා හිතන ඔක්කොම ඒසී සෙට් එකම සිංහගේ තියෙනවා. එකපාර සල්ලි ගෙවන්න ඕනේ නෑ ප්ලීස්, එකපාර සල්ලි ගෙවන්න එපා. ටික ටික ගෙවාගෙන යන්න සිංහගේට කියලා වැඩේ කතා කරගන්න. ඒසී එකක් වගේම ෆෝන් එකක් ගන්නවා නම් ඒකටත් යන්න සිංහගේට. ඔනර් ෆෝන්ස් තියෙනවා රේන්ජ් එකක්. සිංහගේ විතරක් නෙමෙයි, ඔනර් ෆෝන්ස් බලලා තලවි නියෝජිතවරු ගාවත් තියෙනවා. ඒ තැන්වලනුත් ගන්න පුළුවන්. සිංහගේට ගියත් ගන්න පුළුවන්. හරිද? ඊළඟට ෆෝන් එකක් ගත්තොත් හොඳ කනෙක්ෂන් එකක් ඕනේ. අපි හැමදාම මතක් කරනවා ශ්‍රී ලාංකිකයන් 95%කට වැඩි ආවරණය කරන්න පුළුවන් හච් ගැන. හච් වල මේ දවස්වල හච් 15 පැකේජ් එක තමයි ඉතින් නැගලම යන එක. අපි ඒ ගැනත් විස්තර කියන්නම්. සීයේ ශ්‍රී ලංකා ගැන මතක් කරන්න ඕනේ. සීයේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන එකම මාර්ගය තමයි සීයේ ශ්‍රී ලංකා කියලා කියන්නේ. අපි පහුගිය දවස්වලත් මතක් කරා. මතකද කොච්චර ජොබ් ඔපර්චුනිටීස් තියෙනවද මේ අපි මේ චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණොත් නේ කොච්චර යන්න පුළුවන්ද, ලෝකෙම පිළිගන්න කොච්චර අවස්ථා තියෙනවද අපේ රටේ වගේම වෙන රටවල් වල පවා. ඉතින් ඒ නිසා දරුවට ඒ ලෙවල්ස් වල S3ක් තියෙනවා නම් එයා මොන සබ්ජෙක්ට් එක කරත්, අම්මා එයා කොමර්ස්ම කරන්න ඕනේ නැහැ, එයා මොන සබ්ජෙක්ට් එක කරත් ප්‍රශ්නයක් නැහැ. S3ක් තියෙනවා නම් දරුවට පුළුවන් CA ශ්‍රී ලංකාවක් එකතු වෙලා වරලත් ගන්න කාධිකාරීවරයෙක් වෙන්න. හරිද? තවමනාද අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන අදත් කතා කරනවා. ඉතින් ඇත්තටම චෙතක් එකක් තියෙනවා නම් මාර හිතට නිදහසක් නේ. හිතන්නක දැන් ඊයේ මට තෙල් ගහගන්න ඕනි වුණා. හරිද? එතකොට ඊ ඇවිල්ලා ඉරට්ටේ දවසක්. හරි, ඊයේ 20නේ. අද හරි නේද? ඊයේ 20නේ නේද? ඊයේ 20ද? හරි හරි, ඊයේ 20. ඊයේ ඉරට්ටේ දවසක් මගේ වාහනේ අවසාන අංකය ඔත්තේ. හරිද? එතකොට මම මේ ෂෙඩ් වලට දාලා දැන් සමහර ෂෙඩ් වල ඒව බලන්නේ නැහැ කියනවා. සමහර කෙවල ඒව නීතියට තිත්තට බලනවා. මගේ චුට්ටයි තෙල් තියෙන මං කොහොමද නොසල කිල්ලින්ද ගහගන්න බෑ නෝ. හැබැයි මට පුදුම ස්ට්‍රෙස් එකක් ආවේ. يعني ෂෙඩ්ස් දෙකකට විතර ගියා, ඒගොල්ලෝ ගැහුවේ නෑ. බෑ බෑ මිස් අද මෙහෙමනේ මං කොහමයි මම ඊට පස්සේ ඒගොල්ලෝ කියන එහෙනම් ඉතින් TikTok එකක්වත් දාන්න වෙනවා දැන් මේ තෙල් ගැහුවා කියලා පෙන්නන්න. මං කා හරි හරි කියලා මං ඉතින් එන්න ආවා. ඉතින් එහෙම තමයි, මට යන්න බෑනේ, කීයේ කරන්න බෑනේ. හැබැයි කදිසි හරි අපිට මිස් වුණොත්, දවස මිස් වුණොත් නේද, හිතන්නකෝ මට ඒ වෙලාවේ මාර ස්ට්‍රෙස් එකක් ආවේ. මොකටද අනේ ස්ට්‍රෙස් වෙන්නේ? එහෙම වුණා නම් දැන් ඊයේ මට ඒ තෙල් ගහගන්න ප්‍රශ්නේ එහෙම ආව නම් මට ඉතින් ඒ ගමන කෙලිම මට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක තිබ්බනම් ඒක යන්න පුළුවන්. ආයි නෝ ප්‍රොබ්ලම් නේද? ඉතින් ඒ වගේ හිත නිදහස් කරගන්න චෙතක් එකක් ගන්න. ඔයගලන්ට චෙතක් එකක් ගන්න පුළුවන් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ බයික්ස් විකුණන ෂෝරූම්ස් වලට යන්න. සහ බතර මුල්ලේ තියෙනවා චෙතක් විතරක්ම තියෙන ෂෝරූම් එකක්. එතනට ගියත් හරි, ඔගලන්ට හොඳ ටෙස්ට් රයිඩ් එකක් අරගෙන ඔගලන්ට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගෙදර අරන් යන්න පුළුවන්. ලස්සනම ලස්සන ක්ලාසික කලර්ස් ටිකක් තියෙනවා, ඒකත් අපි මතක් කරනවා. ඒ වගේම අද අපි කාගීල්ස් ෆුඩ් සිටි ගැන කතා කරන්න ඕනේ. කවුරු මොනා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන ගැන, NLB ගැනත් අද අලුත් ආරංචියක් තියෙනවා. ඒක තව චුටි වෙලාවකින් කියන්න. 7:52

0: හතයි විනාඩි 55යි අපි පත්තරේ බලන්න ඕනේ. ඊට කලින් අපි වාසනාවන්ත ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. හරිද? දැන් අපි කියනවානේ හැමදාම NLB ලොතරැයි ගන්න කියලා. ඒ වගේම දැන් ඔගලන්ට පොඩ්ඩක් නිකන් ඈ කියලා කියවන ආරංචියක් මම කියන්න යන්නේ. දැන් අපි මේ 2026 අවුරුද්දේනේ ඉන්නේ. 2026 අවුරුද්දේ විතරක් මේ වෙනකොට, ඒ කියන්නේ මේ මැයි මාසේ යන්නේ, මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 19 දෙනෙක් බිහි කරලා තියෙනවා NLB ලොටරි එක. ඈ ගෑවෙනවා නේද? ආ ඔබ හිතන්නේ ආ ලොතරැයි ඉතින් මේවා ඉතින් කලාතුරකින්නේ මේවා වෙන්නේ කියලා. හිතන්නේ මේ මාස කීයද ගිහිල්ලා තියෙන්නේ ආ? ඒ මාස කිහිපය ඇතුළත සුපිරි ත්‍යාගලාවින්, يعني ලොකුම ත්‍යාග දීපු සෙට් එක ඉන්නවා 19ක්. හරිද? සැබවින්ම වාසනාවන්ත ජයග්‍රාහකයෝ ටිකක් ඉතින් අපිට පොඩ්ඩක් ඉරිසියයි. හැබැයි අපි සුබ පතනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඊයේ දවසේ වෙනකොට දැන් තෑගි මුදල් මේගොල්ලෝ කොහොම පිරිනමනවනේ NLB එක, ඒ විදිහට පිරිනමනලා තියෙනවා. සුපිරි මෝටර් රථයක් එක්ක මුදලින් රුපියල් 9,86,63,400කට වඩා වැඩි මුදලක් මේ වෙනකොට වාසනාවන්ත ජයග්‍රාහකීන් අතරේ බෙදලා දීලා තියෙනවා. ඒ කියන්නේ සල්ලිත් හම්බෙලා තියෙනවා දැන් මේ වෙනකොට. හරිද? ඉතින් දැන් ඊයේ දවසෙත් ඒ වගේ විශේෂ වැඩක් සිද්ධ වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කෙන් බිහි වූ ප්‍රථම ත්‍යාගලාභීන් සඳහා මුදල් සහ චෙක්පත්, මුදල් සහ නෙමෙයි මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ කටයුත්ත තිබ්බා. කොළඹ ඉන්න නියෝජිතයෝ, ඊළඟට ප්‍රාදේශීය කවුද කියන්නේ ඉන්නවනේ ඒ NLB එකේ ප්‍රධාන තනතුරු වල ඉන්න ඒ කට්ටියත් ඔක්කොම එකතු වෙලා තමයි මේ ත්‍යාග මුදල් පිරිනමලා තියෙන්නේ. ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ කියන්නේ කුරුණෑගල පළවෙනි ත්‍යාග ජයග්‍රහණය කරපු කට්ටියට ඊයේ සුබ දවසක් ඒගොල්ලන්ගේ මුදල් චෙක්පත් ඒගොල්ලන්ට ලැබුණා. කන්ග්‍රැචුලේෂන්ස්. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලය, කියන්නේ NLB එක හැමදාම ඒගොල්ලන්ගේ විශ්වක තමයි වාසනාවන්තයෝ වැඩි වැඩියෙන් බිහි කරන එක. ඉතින් ඒ නිසා තමයි දිනන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි කරලා තියෙන්නේ NLB ලොටරිස් වල. ඉතින් වැඩි වැඩියෙන් ගන්න පහක් අරගෙන පුරුදු කෙනා දැන් යන්න 100ට. එකක් අරගෙන පුරුදු කෙනා ගන්න පහක්. මොකද දිනන සම්භාවිතාවය වැඩි NLB ලොතරයි. ඉතින් හදිසි හරි දිනුමක් තිබෙන්නේ නැහැ කියලා බොරි වෙන්න දෙයක්වත් නැහැ. මොකද NLB එක ඊළඟට කරන වැඩේ තමයි රජ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ඊට පස්සේ ශ්‍රම වාසනා අරමුදලට සහ වකුගඩු අරමුදලට, ජාතික වකුගඩු අරමුදලට පවා මේ මුදල්, ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් මේගොල්ලෝ බැර කරනවා රටේ සංවර්ධනය වෙනුවෙන්. ඉතින් අර අපිට රටේ සංවර්ධනය වෙනුවෙන් අපි මොකක් හරි දෙයක් කළා කියලා අපිට සතුටු වෙන්නත් පුළුවන්. රුපියල් 40ක් දීලා ලොතරැයියක් ගත්තා කියන එක. එනං හරිනේ, ජයග්‍රාහකයෝ වැඩි වැඩියෙන් බිහි වේවා. NLB එකේ ප්‍රාර්ථනාව එකයි. මන්නම් කියන්නේ ඔයගොල්ලෝ ලොතරැයි වැඩි වැඩියෙන් ගන්න. මමත් ගන්නවා 100 ගානට. අපි ගමු. අපි දිනමු. ආ ඕකේ. 7:58 58යි දැන්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
1: අනුග්‍රහය.
3: CDB රන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery availability warranty activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
0: Hi Hasa, good morning.
7: Good morning ආචාර්ය අදත් පත්‍ර ටික අරගෙන ආවා.
0: හරි.
7: ඉස්සෙල්ලාම අනුග්‍රහක බවතුන් දිහා හැරිලා ඉන්නම්. Swiss-Tech Aluminium අපිත් එක්ක අද දවසේදීත් රැඳිලා ඉන්න අපූර්ව අවස්ථාවක් ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා. දැන් ඔබ ගෙදරක් හදනව නම්, ව්‍යාපාරික ස්ථානයක් හදනව නම්, අලුත් වැඩියාවක් කරනව නම්, එහෙම ඕනම වැඩකදී ඇලුමිනියම් වලින් වැඩ කරගැනීමේ උමනාවක් තියෙනව නම්, ටග්ගාල වාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා Swiss-Tech ඇලුමිනියම් යොදලා කොටේෂන් එකක් ඉල්ලගන්න. ඊට පස්සේ ඒ කොටේෂන් එක මෙන්න මේ නම්බර එකට වට්ස්ඇප් කරන්න. 076-780-7000 කියන අංකේ මං ආයි අංකේ කියන්නම්. 076-780-7000. එතනින් එහාට වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔගොල්ලන්ට අවශ්‍ය උපදෙස් ටික පියවර වශයෙන් ලබා දෙයි Swiss-Tech එකෙන්. මේක කරන්න ඕන ඩෙඩ්ලයින් එකක් තියෙනවා. ඒක තමයි ඉන්න මන් දිනේ කියන්නම්. මේකේ ඩෙඩ්ලයින් එක ලබන මාසේ 25 වෙනිදාට කලින්, ජූනි 30 වෙනිදාට කලින්, සමාවෙන් 25 වෙනිදා නෙවෙයි 30 වෙනිදාට කලින් කොටේෂන් එක යවන්න ඕනේ. අන්න එතකොට ඔයාගේ ඉදිකිරීමට අදාළව ඉදිකිරීම කළාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා එතන ඉන්ස්පෙක් කරලා ඒ කොටේෂන් එකට අදාළව හරියට ඉදිකිරීම කරලා තියෙනවද කියලා බලලා රුපියල් මිලියන 2.5ක් වෙනකන් කෑෂ් බෑක් එකක් දෙන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔබේ මීළඟ ඉදිකිරීමට අවශ්‍ය කරන ඇලුමිනියම් අවශ්‍යතා ස්විස් ටෙක් ඇලුමිනියම් එක සපුරාගෙන කෑෂ් බෑක් එකක් දිනා ගන්න. ඒ අතරේ බැටරි ගන්නවා නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දිවයින පුරා බෙද ඇහැරීම් ජාලයක් තියෙන, දිවයින පුරා සේවා ජාලයක් තියෙන එක්සයිඩ් වෙත තමයි ඔබ හැරෙන්නේ කියලා අපි දන්නවා. ඉතින් ඔබ එක්සයිඩ් බැටරියක් ගන්න හැම වෙලාවකම ඔබේ සේවා නියෝජිතය, එහෙම නැත්නම් ඔබේ අලෙවි නියෝජිතය ඔබේ වොරන්ටි එක ඇක්ටිවේට් කරපු ගමන් ඔබව ඇතුළත් වෙනවා එක්සයිඩ් චාර්ජ්ව ලක් දිනුම් මැදීමට. ලක් එක චාර්ජ් වුණොත් එහෙම හරියට මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ ඉඳන් අගෝස්තු මාසේ දක්වා එක්සයිඩ් එක ගනුදෙනු කරන හැමෝටම අවස්ථාව තියෙනවා UHD ස්මාර්ට් ටීවී එකක් අඟල් 55 ටීවී එකක් දිනා ගන්න එක්සයිඩ් වෙතින්. ඉතින් එක්සයිඩ් බැටරියක් අරගෙන ඔබේ ලක් එක චාර්ජ් කරගන්න බලන්න. සල්ලි හදිසියක් තියෙන වෙලාවට අතේ තියෙන රත්රන් ටික අරගෙන CBB එකට ගිහිල්ලා රුපියල් 325,000කට අධික ඉහළ මාත්‍රිකාරමක් අඩුම පොලියකට ලබා ගන්න පුළුවන් වෙන එක හරිම සහනයක් බව CDB දන්නවා. ඒ හින්දා මේ අවස්ථාව ඔබට දීලා තියෙන්නේ. ඊට අමතරව CDB තෑගි මවන රත්තරන් දිනුම් බැදීම තුළින් ඔබේ සෑම රන් ගනුදෙනුවකදීම ගෘහ විදුලි උපකරණ, තරුපන්ති, හෝටල් නිවාඩු, ෆැෂන් ස්ටෝර් සහ සුපර් මාකට් වල රුපියල් 25,000 සිට රුපියල් 100,000 දක්වා වටිනා තෑගි වවුචර් දිනා ගන්නත් ඔබට අවස්ථාව සලසලා දීලා තියෙනවා. දැන් අපි ලෑස්ති පත්‍රේ බලන්න.
0: හරි.
7: දිවයින පත්‍රේ මං ඉස්සලාම අතට ගන්න ආශ්චර්ය පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද බැසිල් නාමල් හිරේ සිටි පිල්ලයන් බලන්න ගිහින් ගෝටා ජනාධිපති වී සතියකින් ඇප ලබා දෙන බවට පිල්ලයන්ට පොරොන්දු වෙලා අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් උසාවියට දැනුම් දුන්නා කියලා දිවයින තමන්ගේ හෙඩ්ලයින් එකෙන් මේක වාර්තා කරලා තියෙනවා. සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේශතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් හමු වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඊයේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහත්මයාට දැනුම් දුන්නා කියලා තියෙනවා. මේ දැනුම් දීමට පදනම් කරගන්නේ වකට පිල්ලයන්ගේ ලේකම්වරයෙක් හැටියට කටයුතු කළ අයයි කියන අසත් මෞලානාගේ ප්‍රකාශය. ඔවුන් තිදෙනා බන්ධනාගාරයට පැමිණ තමන් හමු වී ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු සතියක් ඇතුළත තමාට ඇප ලබා දීමට පොරොන්දු වූ බව, පිල්ලයන් විසින් තමන්ට ප්‍රකාශ කළ බවද, පිල්ලයන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අසාද් මෞලානා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන්ව ඇත කියලා තමයි කියවෙන්නේ. ප්‍රංශ තානාපති කාර්යාලයේදී අසාද් මෞලානා නැමැත්තාගෙන් පිටු 11කින් යුත් ප්‍රකාශයක් අධිකරණයේ සටහන් කරගෙන ඒ ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරපු බව තමයි අද පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. එවකට බුද්ධ්‍යංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මහතා යටතේ විවිධ මිනිස් ඝාතන හා අපරාධ සිදු කිරීමට වෙනම නිලධාරීන් කණ්ඩායමක් සිටි බවට මෙන්ම ඔවුන් විසින් එවකට දැඩි කතාබහකට ලක් වූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සිදු කළ බවටත් පෙරකී ප්‍රකාශය අනුව අනාවරණය වෙනවා කියලා තමයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය දැනුවත් කරලා තියෙන්නේ. ඊට අමතරව විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන බන්ධනාගාර ගතව සිටි සහරාන් හෂීම්ගේ සගයන් රැසකටම ඇප ලබා දීමට කටයුතු කර ඇත්තේ සුරේෂ් සලේ බවත්, ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ රජයේ මුදල් බවත් එහිදී අධිකරණයට පෙන්වා දීලා තියෙනවා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා. ඉතින් සුරේෂ් සලේ පාපොච්චාරණයක් කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පාපොච්චාරණය කරන්න ඉල්ලන්නේ මේ සත්‍ය වසන් කරලා අසත්‍ය ප්‍රකාශයක් කිරීමට වන බැවින් ඊට අවසර දෙන්න එපා කියලා නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලලා තියෙනවා. කෙසේ වෙතත් සුරේෂ් සලේට තමා හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට අවසර ලබා දෙනවාද නැතිද යන නියෝගය ලබන ජූලි පළමුවෙනිදා නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දීලා තියෙනවා. නෝකයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ අධිකරණයට කැඳවීමේ අලුත්ම තත්ත්වය. ඊට අමතරව පුටින් බීජින් යයි කියන පොත දිවයින වාර්තා කරනවා. බටහිර ලෝකයේ පීඩනයට අභියෝග කරමින් රුසියානු චීන ආර්ථික හවුල්කාරීත්වය වඩා ශක්තිමත් වී ඇති බව විදෙස් විචාරකයන්ගේ මතය වී තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ඉතින් ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 20කට වැඩි ගණනකට මේ හමුවේදී අත්සන් තැබුණු බව වාර්තා වෙනවා. බීජිංහි හමුවේදී රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් චීන ජනපති ෂී ජින්පින්ට පවසා ඇත්තේ දෙරටේ සබඳතා පෙර නොවූ විරු ලෙස ඉහළ මට්ටමකට ළඟා වී ඇති බව. කොහොම වෙතත් මෙතෙන්දී මේ සාකච්ඡා අතරේ බහුද්‍රවීය ලෝක වැඩපිළිවෙලක් පිළිබඳ ප්‍රකාශයකටද අත්සන් තැබුවා කියලා කියවෙනවා. ඉතින් දැන් ලෝකය බොහෝ දුරට ක්‍රියාත්මක වෙන, අපි කියන්නේ මේක මොනෝපෝලා සිස්ටම් එකක් තියෙන ඒක ද්‍රවීය වැඩපිළිවෙලක් මත ලෝකය දුවන්නේ. ඒ වෙනුවට බහුද්‍රවීය ලෝක වැඩපිළිවෙලක් සඳහා යන ගමනක් ගැන කිසියම් කතා බහක් චීනය සහ රුසියාව අතර ඇති වුණු බව දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒක ලෝකයේ ගමන් මඟ, ලෝකයේ ආර්ථිකය, ලෝකයේ පාලන කේන්ද්‍රයන් පිළිබඳව තියෙන සම්මුතීන් යම් මට්ටමකට වෙනස් වෙන කාලයක් ඉදිරියේදී එළඹෙන්නට පුළුවන් බව තමයි ඉතින් ඉඟි වෙන්නේ.
0: හරි.
7: අරුණ පත්‍රයට මං එනවා. මිල පාලනය ඉවත් කර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කරන්න, අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයන කරවෝ එහෙම ඉල්ලුවා කියලා තියෙනවා. රුපියල් අවප්‍රමාණය වීම සහ රක්ෂණ ගාස්තු ඇතුළු වියදම් ඉහළ යාම සැලකිල්ලටගෙන දැනට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මත පනවා තිබෙන උපරිම සිල්ලර මිල පාලනය ඉවත් කොට ඒවායේ මිල ගණන් ඉහළ දැමීමට අවසර දෙන්න කියලා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් රජෙන් ඉල්ලලා තියෙනවා. ඒ අනුව සීනි පරිප්පු පොන්නි සම්බ ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යනු ඇතැයි කියලා තමයි ඉතින් ඒ පැත්තෙන් කියවෙන්නේ. ඒ අතරේ ජනාධිපතිතුමා කියනවා ඩොලර් අර්බුදය පාලනයට පුළුවන් හැමදේම කරනවා කියලා. වර්තමානයේදී ඩොලරය පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටින බවත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියන්නේ. මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉකුත් පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 97ක්, මාර්තුවල ඩොලර් මිලියන 216ක්, අප්‍රේල්වල ඩොලර් මිලියන 368ක්, මැයි මාසයේදී ඩොලර් මිලියන 522ක් ආදී වශයෙන් වැඩිපුර ඩොලර් වැය කරන්න සිද්ධ වුණා කියලා කියන ඉතින් මාස 4ක් ඇතුළත ඩොලර් 100 විතර අගයක ඉඳන් ඩොලර් 500 විතර දක්වා අපිට පෙට්‍රල් වෙනුවෙන් වියදම් කරන මුදල වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ලෝකයේ අනෙකුත් රටවල මුදල් ඒකකවලට වඩා ඇමරිකානු ඩොලරය ශක්තිමත් වී ඇතැයිද රුපියලට එල්ල වී තිබෙන තෙරපුප පාලනය කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් තමයි ජනාධිපතිතුමා කියන්නේ. ඉතින් ඇත්තටම හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම ඇමරිකාවේ පරාජයක්ද එහෙම නැත්නම් ඇමරිකාවේ ජයග්‍රහණයක්ද කියලා අපිට හිතන්න වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. හෝමුස් වහලා හැබැයි ඇමරිකන් ඩොලර් එක දිගින් දිගටම ශක්තිමත් වෙමින් තමයි පවතින්නේ. මං එනවා දිනමින පත්‍රයට ඊළඟට. චාමර සම්පත්ව මැති සභයෙන් දොට්ට දාපු බව දිනමින වාර්තා කරනවා. මූලාසනයට අවනත නොවී කලහකාරීව හැසිරුණු නිසා. ඊට අමතරව වාහන අංක තහඩු මුද්‍රණය ජූනි 10 වෙනිදා සිට නැවත අරඹනවා කියලා මෝටරත ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව දැනුම් දුන්න බවත් වාර්තා වෙනවා. හුඟ දවසක් තිස්සේ වාහන අංක තහඩු තිබුණ නෑ. එක එක අතින් ඇඳපු ඩිසයින් කරපු ලස්සන ප්‍රින්ට් අවුට් අලෝගෙන යනවා අපි දැක්කා. දැන් ඔන්න ජූනි 10 වෙනිදා ඉඳන් වාහන අංක තහඩු මුද්‍රණය නැවත ආරම්භ කරන බව තමයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. දිනමිනේ අංජනගේ කාටුන් එකෙන් මං හිතුවා අද පත්‍රේ වැඩ කටයුතු ටික ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. දැක්ක නේද විමල් වැටුණ වැටිල්ල කියලා කෙනෙක් කිව්වහම තව කෙනෙක් කියනවා වැටුණ වැටිල්ලට තවම නැගිට ගන්න බැරුව ඔය දඟලන්නේ කියලා. ඉතින් ඇත්තටම සමහර දේශපාලන බලවේග ඔය වැටුනේ ඔය අපි වැටෙනවා දකින්නකොට නෙවේ, ඊට හුඟක් කලින් තමයි හතර ගාතෙන් වැටුනේ. එහෙනම් ගිහිල්ලා නෝ.
0: සුබ දවසක්.
7: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
1: අනුග්‍රහය.
3: සීඩි විරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
0: හරි, අද අපි මතක් කරනවා පැල්වත්ත කිරි ගැන. ඔබ දන්නවා පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනයක්. ඒ නිසා හරිම ඉක්මනට මාකට් එකට එනවා. හරි, ඒ කියන්නේ නිෂ්පාදිත දිනේ බැලුවොත් මාකට් එකේ තියෙන අලුත්ම නිෂ්පාදිත දිනේ තියෙන කිරි එක තමයි පැල්වත්ත කිරි. සහ ගාන පැත්තෙනොත් අපිට ලොකු සාධාරණයක් කරලා තියෙනවා පැල්වත්ත කිරි. දැන් වෙලාව මතක් කරන්න තව චුට්ටකින්.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.
2: වේලාව උදේ 8යි විනාඩි 12යි.
3: මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ යුවලකගේ දේපලත් හිටුවයි. ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ යුවලක් විසින් මිලිතී කරනාලද දේපල දින හතක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. ඒ මුදල් විශෝධීකරණය වැළක්වීමේ පනත ප්‍රකාරවයි. එම සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මගින් දීර්ඝ ලෙස විමර්ශනයක් සිදු කර තිබුණා. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම යුවල 2017 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බවයි. එම ජාවාරම් වලින් ලද මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් තුළ තැන්පත් කර ඇති බවද අනාවරණ වුණා. නීති විරෝධී ලෙස ඉපයූ මුදල් යොදවා අතුරුකිරිය ප්‍රදේශයේ පර්චස් 6ක ඉඩමක් සහ එම ඉඩමේ ඉදිකර ඇති නිවස 2023 වසරේදී රුපියල් කෝටි 3කට ආසන්න මුදලකට මිලදීගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සකකාර යුවල නීති විරෝධී වත්කම් විමර්ශන කොටාසේ නිලධාරින් විසින් අතරංගුවටගෙන ඔවුන්ගේ එම දේපල අත්හිටුවීමට පියවර ගෙනුණා. සකකාරිය අවුරුදු 32ක් සහ සකකරු අවුරුදු 37ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. සකකාරියගේ, සකකරුගේ සහ සකකාරියගේ මවගේ නමින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් හයක් සම්බන්ධයෙන් සහ සකකරුගේ නමින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන්ද වැඩිතර විමර්ශන ක්‍රියාත්මකයි.
4: Theater Top Story.

0: දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේ ඔයා විශ්වාස කරනවද ලව් ඇට් ෆස් සයිට් කියන එක?
2: යා
1: විශ්වාස කරනවා.
2: යා
1: දැන් ඔය රජ කාලේ ලව් ඇට් ෆස් සයිට් කැලලක් තිබ්බේ නෑ. දැන් ඉස්සර රජ කෙනෙකුට කාවහරි තෝරනකොට මාර සිරිත්විරිත් තිබිලා තියෙනවා. ඔය එක රටක තිබිලා තියෙනවා ලොකු ලෑල්ලක ගෑනු රූපයක් කපනවා.
2: කැම්පස් ලෑල්ලකද?
1: කැම්පස්? කැම්පස් නෙමෙයි යුනිවර්සිටි ලෑල්ලක කපන.
2: හරි හරි, මම විචිත්‍රම අවහගන්නේ නැහැ.
1: කැම්පස් නෙමෙයි බං, කැම්පස්.
2: හරි හරි හරි, යන් යන් කතාව යන්. ආයි මුකුත් කියන්නේ.
1: හැම තිස්සෙම තමුන්ගේ මේ නැති දැනුම ප්‍රදර්ශනය කරන්න යන්න එපා. මේ කාට හරි බන්දලා දෙන්න නෙමෙයි යන්නේ මේ. ශිල්ප දක්ෂණතු පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවද?
2: හරි. ලෑල්ලක,
1: ලොකු ලෑල්ලක කාන්තා රූපයක් කපනවා. හරි උස, හරි සයිස් ඉන, හරි ලැම, හරි උකුල. ඒ ගාන්ට එන්න තමයි
2: කපන්නේ.
1: මේ අතපයවල වුණත් හරි සයිස් එක එන්න තමයි කපන්නේ.
2: හරි.
1: ඔය ලෝකෙ මේ දිග පළල උස හරියටම අනුපාතයට තියෙන මූණු ටිකයිලු තියෙන්නේ. මේ වගේ වඳුරු මූණු තමයිලු අම්බානක තියෙන්නේ.
2: නෑ නෑ, එකක් මගේ ගාන්ට තියනවලු.
1: බෙත් මූණ වෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර තියෙන බෙත් මූණක්වත් හරි මෙසමෙන්ට් එකට නෑ.
2: හරි.
1: ගෙදර මිනිත්තුන්ගේ මූණ ගැන කතා කරන්නේ මම. මේ හැලි වගේ මොනවද මේ? හැලි වගේ ගෙදර අනිත් සෙට් එක බලි වගේ. මේ මූණවලු.
2: මේ කතාව කියනවද?
1: මන්දම දෙති මේවට කර ගහපු මිනිස්සුත් ඉන්නෝනේ. මේ අද්දික පේන්නේ තෝද මගේ වල්ලියේ මේවට කරගෙන.
2: හරි, හිටවස්.
1: මේ පොඩි අතුරු කතාය ඔබ වැඩක් නෑ. ඉතින් මේ රජතුමා තෝරගන්න කාන්තාවකට ලෑල්ලේ හා පැත්තිඳලා කාන්තා රූපයේ ඇතුලෙන් මෙහා පැත්තට එන්න පුළුවන්කම තියෙනවනේ.
2: හරි.
1: ඔයා ගිහිල්ලා හිරවනනම් බැකෝ දාලා ගන්නවා ඉතින්.
2: කමන්නේ.
1: කෑදැයිද?
2: මට ඕනේ
1: නැහැ. ඉතින් ඔයා කියන්නේ මේ රටේ හිටපු හරිම හොඳ රජ කෙනෙක්. එයා කසාද බැන්දිම නැහැ. ඒ නිසා ඉතින් එයාගේ නෑදෑ පරපුරයි, එයාගේ මව් යානෙයි හැම වෙලාවෙම කියනවා, පුතා බඳින්නකෝ, පුතා බඳින්නකෝ, හොඳින් හිටියා ඇතිනේ ඔය, සතුටින් හිටියා මදෑ, බඳින්නකෝ. ඒ වගේ.
2: හරි.
1: ඉතින් කොහොමාරි කොල්ල තීරණය කරා බඳින්න. හැබැයි අර ලෑල්ලෙන් එන්න ඕනේ ඉස්සෙල්ලා. පරීක්ෂණ කීපයක් තියෙනවා. දැන් ඔන්න ලෑල්ලෙන් එන. ඔයා වගේ ඩයලොග් එනවා. ලෑල්ල පෙරලන් එන්නේ.
2: මට හිනා යන්නේ නැහැ.
1: ලෑල්ල එන්නේ මේ උළුස්සකින්වත් එන්න බෑ ඔයාට. ගොඩාක් අයට එන්න බැරි වුණා. ඔයා වගේ සෙට් එක හැම
2: මරිජෙක්ම
1: බෑ.
2: හරි,
1: ගෑනු ළමයි තුන්දෙනයි කියන්න කාවේ. ඒ කියන්නේ ආය නියම ශරීර අනුපාත දිග පළල උස තිතට ඩොට් එකට තියෙනවා. දැන් හොඳයි.
2: හරි,
1: තුන්දෙනෙක් තමයි ෆයිනල්ස් ආවේ. සුපර් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එක වගේ තුන්දෙනා දැන් ඉන්නවා. ඊළඟ පරීක්ෂණය තමයි වයින් වීදුරු තුනක්. ඒවැ දාලා තියෙනවා මොකද්ද බීමක්.
2: හරි,
1: බැලූ බැලමට එක වගේ. හැබැයි එකක තියෙන්නේ වස. රජතුමා කියනවා මේ එකක තියෙන්නේ වස. මේක බීලා ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක බීලා සර්වයිව් වෙන කෙනාව තමයි මං කසාද බඳින්නේ කියලා. පළවෙනි කුමාරිකාව ආවා, බැලුවා. මෙන්න ඔයා වගේ.
2: අනේ මට
1: සන්නිය හැදිලා ගියා.
2: හරි,
1: සන්නිය හැදිලා ගියා.
2: කුටුත
1: දෙවෙනි එකන ආවා. කමක් නෑ, කමක් නෑ, කමක් නෑ කියලා බෑ මට, බෑ මට, බෑ කියලා දෙවෙනි එකන ගියා.
2: ඕකේ.
1: තුන්වෙනි එකන ආවා.
2: හරි,
1: ගත්ත ගමන් එකක් බිව්වා, දෙවෙනි එකක් බිව්වා, තුන්වෙනි එකක් බිව්වා.
2: මලා.
1: මලේ නෑ කියන්නකො.
2: හා,
1: මලේ නෑ. රජතුමා බොහොම මේ විමසිල්ලෙන් මේ ගෑනු ළමයා දිහා බලන් ඉන්නවා. මම කිව්වේ එකක වහ දාලා තියෙනවා කියලා. බය නැතුව තුනම බිව්වේ කොහොමද කියලා. රජතුමනි, ඔබ වහන්සේ බොහොම යහපත් රජ කෙනෙක් කියලා මං අහලා
2: තියෙනවා.
1: එහෙම යහපත් රජ කෙනෙක් මෙතනට තෝරගන්න ගෙන්නන කුමාරිකාවකට වහ දෙන්නේ නැහැ කියලා මම ඉන් තේරුවෙන් දැනන් හිටියා. ඒකයි මං බය නැතුව බිව්වේ. මං කැමති ඔබේ ප්‍රඥාවට කියලා ඇඳගත්තා කියන්නකෝ කසාද.
2: තවත් වීදුරුවක්ගේ
1: ඒ රජතුමා තමයි වාගේ ඉස්සරහා ඉන්නේ. ඒ දේවිය තමයි අර ගෙදරින්. අද වැඩට ගියේ නේ අද නිවසනි.
2: හරි, එහෙමයි රජතුමනි.
1: ඔබටම හිතටම හරියටනේ. ඔබටම ඉන්න බැරි කල්ලා තමයි දැන් තියෙන්නේ. ඔබටම අමාරු දැන් පොලිටි බඩු වහගන්නේ අන්න අන්න. හරිද? අන්නේම හොයාගන්න. දැන් ඉතින් මේ ප්‍රසාත්ත කියලා දැන් නැහැ. ඕවා දැන් මෙත් දෙවුනන්. දැන් ඉතින් මේ බඳගත්ත පෙරේක ගහින් මම තත්තන් ඉතින් කරන්න දෙයක් නැහැ මල්ලි. මට මල්ලි ගැන දුකයි. නමුත් මල්ලි එහෙම තමයි අපි. අපි කුමාරිකාව හොයාගත්ත එහෙම. කුමාරි හාමි නම් බොරු කියන්නේ. ඉන්දසුංග මෙහෙම මෙහෙම වහ බොන්නුලා ලැත්තිලේ. ආන්ගේ.
2: දැන් ඉතින් ඇති වහ බිව්වල හොඳයි කිය.
1: සමහර දෙහි විතරවත්.
2: මමත් එහෙම තමයි. දැන් මං ඇලුමිනියම් වල ක්වොලිටි ඇලුමිනියම් වර්ග
1: ක්වොලිටි
2: ඇලුමිනියම් තෝරන්න තමයි යන්නේ. අරවින්ද මෙතන ඇලුමිනියම් කඳන්.
1: කඳන්. රම්බ කඳන් වගේ ඇලුමිනියම් කඳන් මෙතන තියෙනවා.
2: මේ තුනක් තියෙනවා. ඔයා මෙතනින් ක්වොලිටි ඇලුමිනියම් එක තෝරගෙන මට පෙන්නන්න. විනාඩියක් දෙන්න.
1: එහෙමනම් තෝරන්න බෑ ඉතින්.
2: අන්න ඒකනේ. එහෙම තෝරන්න බෑ.
1: එහෙම තෝරනවා මන් දන්නේ.
2: එහෙම තෝරන්න
1: බෑ. හැබැයි මේකෙන් මොකක් හරි එකක් අරගෙන ගිහිල්ලා ඇලුමික්ස් එකේදි ගන්න ගමනම් මම බය නැතුව අත ගහලා ගන්නවා.
2: ඩෙෆිනිට්ලි.
1: මොකද මම දන්නවා.
2: හරි.
1: හොඳම ඇලුමිනියම් අරගෙන හොඳම ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් ඒගොල්ලෝ හදන්නේ.
2: යස්.
1: ඒගොල්ලන් සහතික තියෙනවානේ.
2: හරි.
1: ඒ සහතික ඒගොල්ලෝ ගෙදර ළඟ තියෙන යාළු මල්ලි කෙනෙක්ගේ ප්‍රින්ටින් මිල් එකට දාලා අත්තු ගහලා ගත්ත සහතික නෙවෙයි. ඒවා ඒගොල්ලන්ගේ ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් ඔක්කොම ඒගොල්ලෝ පිටරට යවලා
2: හරි
1: සහතික කරවලා තියෙනවා. සියලුම බරපතල තත්ත්ව යටතේ එක්ස්ට්‍රීම් කන්ඩිෂන් යටතේ මේව ඔරොත්තු දෙනවද? දැඩි සුළං ධාරාවන්ට මේ ඇලුමිනියම් ඔරොත්තු දෙනවද? දැඩි පීඩනය දරා ගන්න පුළුවන්ද? මහා වැහිවලට මූණ දෙන්න මේ ඇලුමිනියම් එකට පුළුවන්ද? රත් වෙනකොට ඒක දරා ගන්න, සීතලට ඇකිලෙනකොට ඒව දරා ගන්න මේ ඇලුමිනියම් එකට පුළුවන්ද?
2: මහා සුළං වලට මේ ඇලුමිනියම් එකට දරා ගන්න පුළුවන්ද?
1: මහා සුළං වලට ඇලුමිනියම් එකට දරා ගන්න එකට මොනවද මේක? මහා සුළඟට
2: හරි
1: මේ ඇලුමිනියම් ඇඹරෙනවද? නෑ නෑ නෑ නෑ නෑ නෑ ගාලා ඒගොල්ලන්ට සහතික
2: කළ තියෙන. ඉතින් සහතිකේ බල්ල ගන්නව නම් අනිවාර්යෙන් ඔබ ගන්න ඇලුමෙක්ස්. ආයි කතා දෙකක් නෑ. යන්න ෂෝරූම්ස් වලට ගිහිලා බලන්න. එතකොට තමයි අයිඩියාස් එන්නේ.
1: දැන්වත් තේරුම් ගන්න මේ එක එක බිත්ති වලට තාප්ප වලට හේතු කරලා තියෙන මේ ඇලුමිනියම් පටි අරන් ගිහලා හැම එකම කරන්න බෑ.
2: ඔව් ඇත්ත ඇත්ත.
1: ඇලුමිනියම් ගන්නකොට සිස්ටම් එක පිටින් ගන්න. සර නේරුවද අල්ලුවද යතුරු කටද දොර කටද අරක මේක ෆ්‍රේම් එකද අපි දන්නවනේ. මෙන්න මේක දැනගෙන ඉන්න. දොරක් හදනවා නම් ඇලුමිනියම් වලින් ඇලුමිනියම් එකේ ඝනකම අඩුම තරමේ මිලිමීටර් 1.5 වෙන්න
2: ඕනේ. ඔකේ got it.
1: පරතේන?
2: Yes.
1: මිලිමීටර් 1.5. එහෙම නැති දොරවල් තමයි යටින් ඇද්දාම උඩින් ඇරෙන්නේ.
2: අවුනේ දැකලා තියෙන.
1: 10 දෙනෙක් තල්ලු කරලා බැහුවත් වහගන්න බැරි.
2: හරි.
1: බාල සරණේරු දාපුවම තමයි දොර බිම දිගේ එන්නේ.
2: ගාලරරින අපෝ පාවෙන.
1: තේරෙනවද?
2: Yes.
1: අර ඔයා සින්දු කියන සද්ද එන්නේ දොරවල් වලින්.
2: ආ. ආ. හරියට හරි.
1: එපා. වෙනවා. හොඳ ඇලුමිනියම් ගන්න.
2: ටික ටික. මේ අරින්ද මම මේ කියන ප්‍රකාශය දැන් කියන්න යන එක මන් දන්නේ කොහොම වෙයිද කියලා.
1: හැබැයි
2: මම ඒක කියනවා. මම දැන් හිතනවා මම ටැක්සියක් දානවා කියලා. ත්‍රිවිලයක් දානවා. දැන් මොකක්
1: හරි දෙයක් නේද? හිතනවා ටැක්සියක් දානවා.
2: දාලා මට එන්න ඕනි බජාජ් ත්‍රිවිලයක්.
1: අනේ මේ කොලං කරන්න තියෙන.
2: හැබැයි මම ආස බජාජ් ත්‍රිවිලයක් එන්න.
1: ඔය ආස ඇති.
2: මට ඕනි බජාජ් ත්‍රිවිලයක්.
1: මේමයි මම නම් ඉතින් මේ වෙලාවට මේ ගෙදරට බංගාර තෝරලා දෙන එක මම නම් එනවා.
2: ආ ඔකේ.
1: හරි.
2: ඒ
1: බජාජ් ත්‍රිවිල් එක එන්න තියනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් ඉතින් බජාජ් ත්‍රිවිල් එකක් රිලයබල් නේද? බජාජ් ත්‍රිවිල් එක ලේසියෙන් මග කැඩෙන්න හේතුවක් නැහෙනි. අපි නිකන් හිතමු ස්පෙයා පාර්ට්ස් ගැන. ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් ලංකාවේ ඕන තැනකින් ගන්න පුළුවන්. ජෙනුයින් සර්විස් එක ලංකාවෙන් ඕන තැනකින් ගන්න පුළුවන් බජාජ් ත්‍රිවිල් එකකට. කිලෝමීටර් 20න් 20ට ඒගොල්ලන්ගේ නියෝජිත වෙ ඉන්නවා. ඔය පරණ ත්‍රිවිල් එකත් S2 වගේ බලා ගන්න පුළුවන්. ඔය පරණ ත්‍රිවිල් එක කිසිම හේතුවක් උඩ පරණ පාට වෙන්න බෑ. ත්‍රිවිල් එක ගත්ත කාලේ නිසා පරණ බව ඇත්ත. නමුත් පරණ පෙනුම නම් තියනවා වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඔබ හරියට බජාජ් ත්‍රිවිල් එක බලා ගත්තා නම් අදටත් බ්‍රෑන්ඩ් නිව් ලුක් එක තියෙන්න ඕන. මොකද ඒ ඕනම කෑල්ලක් රිප්ලේස් කරන්න, ජෙනුයින්ම කෑල්ලෙන් රිප්ලේස් කරන්න බජාජ් එක ඕන කරන වටපිටාව හදලා දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ ස්පෙයා පාර්ට්ස් සෙල් කරන තැන් කොච්චර තියෙනවද ලංකාව පුරා? නේ?
2: ඒකනේ ගන්නවා නම් බජාජ් එකක් ගන්න. ඒක තමයි ඔළුවේ තියෙන්න ඕනේ.
1: මේ මොකක් හරි ත්‍රිවිල් ඇහෙන්නවත් කියන්න එපා. මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්නවට නම් මොකක්වත් ගන්න නැති වෙන්නේ. ගන්නවා නම් බජාජ් ත්‍රිවිල් එකක් ගන්න. අනේ කැමතින සිද්ධ වෙන්නේ.

0: සියත දිවයින පුරා
1: දැන් ඔය මේ ෆෝන් එකක ෆිල්ම් එකක් බලනකොට අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි ස්ක්‍රීන් සයිස්.
2: හරි.
1: ඒක හරියට ඊළඟට හැම ෆෝන් එකකම තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි සද්දේ.
2: ඕ.
1: ගොඩක් ෆෝන්ස් වල සද්ද අඩු වෙන්නේ.
2: හරියට හරි. සෙට් නෑ ඒ සද්දේ.
1: ඔව්. අර කනේ කෑලි දෙකක් ගහගෙනම යන්න පුළුවන්.
2: හරි. ඒ වුණාට නිකන්.
1: ඒක ගොඩක් වෙලා පැය දෙක තුනක සමහර හින්දි චිත්‍රපටි හැම අද පටන් ගත්තම ඊළඟ පරම්පරාව මතු වෙනකම් මේ චිත්‍රපටි යනවනේ.
2: ඒකද.
1: ඒව හිතලා වෙන්න ඕනේ. ඕනේ ඒගොල්ලන්ගේ X9D ෆෝන් එකට. ඒගොල්ලෝ හොඳ ස්පීකර් එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් තියෙන ස්පීකර් එකට වගේ 3-400 ගුණයකින් ඒගොල්ලන්ගේ වොලියුම් එක වැඩි.
2: අඩු
1: වැඩි කරන්න පුළුවන්. නමුත් වැඩි. මෑත කාලේ නාපු ඔක්කොම ෆෝන්ස් එක සංසන්දනය කරලා බලනකොට ස්මාර්ට් ෆෝන් එකට අපු හොඳම බැටරි ආවේ මේකට කියලා කියනවා. ෆෝන් එක ගෙවන්න ගන්නත් පුළුවන්.
2: දැන් අපි සිවිලිම සාමාන්‍යයෙන් ගෙවල් වල මම දැකලා තියෙනවා සස්පෙන්ඩඩ් සිවිලිම.
1: ඒක බිත්ති මට්ටමට ගහන්නේ.
2: ඒක දැන් මං හිතන්නේ දැන් ඒක පොඩක් අවුට් ඔෆ් ෆැෂන්.
1: නිකන් උස වදි වගේ හිතනවා මට නේද? සාලිට වගේ මට හිතෙනවා හොල්ලි ගාන්ට යන්න ඕනේ.
2: හරියටම හරි. ඒකට හොඳ ස්ට්‍රිප් සීලින් එකක් තමයි දාගන්න ඕනේ නේ?
1: කියන්නේ ස්ට්‍රිප් සීලින් එකක් ගන්න තුම් මොකටද?
2: ඕනේ නම් ඕගලට කොස්ද මහෝගනීද තේකද බුරුම තේකද මෙන්න

0: වහලට ඕන කරන ශීට්සික, ටයිල් වගේ තියෙන රූෆින් එක, කොරිගේටඩ් වගේ තියෙන රූෆින් සිස්ටම්ස්, ඒ වගේව ගොඩාක් කලරප් ගාව තියෙනවා.
1: රයිට් අරවින්ද, මං අහලා තියෙනවා නරක කාලවල වලදී හිතා ගන්නවත් බැරි ජයග්‍රහණ ලබන්න පුළුවන් කියලා. ඉතින් මං ඒක පොඩ්ඩක් ඒ තීම් එක නැත්නම් ඒ ටැග් එක මං පොඩ්ඩක් දාගන්නවා ලොතරැයි කියන එකට. සමහරක් විට අමාරු කාලයක් පහු කරනවා වෙන්නේ නැති, අමාරුයි, සල්ලි නෑ අතේ නෑ, තියෙන්නම සාක්කුවේ රුපියල් 40යි, ලොතරැයියක් ගන්නවා, ලොතරැයිය ඇදෙනවා. කාට කියන්නද කියන්නක නේද?
2: ඔබ
1: මහජන සම්පත, ධන නිධානය, මෙගා පව, ලකී 7, හඳහන, අද සම්පත, ජය 7, සමෘද්ධි, මෙන්න මේ ලොතරැයි ගන්න මනුස්සයන්ට තමයි ඇදෙන්නේ. කාලේ නරක වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ඊළඟ ස්ටෙප් එක අපි දන්නේ නැහැ නේ මොකක් වෙයිද කියලා නේ. දැන් සිටුේෂන් එක ඒක අනාගතේ ඒකම වෙයි කියලා හිතන්න බෑ. ලොකු චේන්ජ් එකක් වෙන්න පුළුවන්. ඒ චේන්ජ් එක කරන්න ලොතරැයි එකට පුළුවන්.
0: මේ කමර්ෂල් බැංකුවේ account එකක් තියෙන ඕන කෙනෙකුට අපි දන්නවනේ කොම්බැංක් කාඩ් එකක් තියෙනවා කියලා.
1: මම
0: මේ කතා කරන්නේ ඩෙබිට් කාඩ් එක ගැන.
1: හරි.
0: හැම තැනම බලන තැන්වල වාසි තිබුණොත් තියෙන්නේ මොනවාටද?
1: ක්‍රෙඩිට් කාඩ්ස් වලට.
0: ඉතින් ඩෙබිට් කාඩ් කියන්නේත් ඒ වගේම කාඩ් ජාතියන්නේ.
1: ඕ ඒකනේ නේ.
0: අන්තික මිනිස්සුන්ගේම සල්ලිද මේ වියදම් කරන්නේ කාඩ් එකෙන්.
1: ඉතින්
0: කමර්ෂල් බැංක එක කියනවා ඔබේ කොම්බැංක් ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා මාසෙකට රුපියල් 20,000ක විතර වියහියදම් කරන්නලු. සල්ලි වෙනුවට කාඩ් එක පාවිච්චි කරන එක.
1: හරි.
0: මේ ගිවෙන්නේ ඔබේම account එකෙන් ඔබේම සල්ලි නිසා. ආයි සල්ලි අරන් ගෙව්වත් එකයි මේ කාඩ් එකෙන් ගෙව්වත් එකයි ඔබ කාටවත් ණය වෙන්නේ නැහනේ. දැන් ඔබ රුපියල් 20,000ක වියහියදම් බිල් ගෙවනේවා, බඩු මුට්ටු මිල දී ගන්නේවා, ඔන්ලයින් පේමන්ට් කරනේවා, ඔය ඔක්කොම එකතුව මාසයක් ගත්තොත් රුපියල් 20,000ක ඊට වඩා වැඩි නම්
1: හරි
0: අතිවිශේෂ දිනුම් මැදීම් දෙක තුනකටම ඔබව අහුවෙනවා කියලා කොමර්ෂල් බැංක් එක මතක් කරනවා. තෑගිවල හැටියට තමයි වැඩේ. ඔයා කියන්නේ ජයග්‍රාහකයෝ 1,000කට වැඩියෙන් හදන්න තමයි මේ හදන්නේ. මේකෙදි ස්මාර්ට් ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, එයා කූලර්ස්, ෆෑන්, මයික්‍රෝවේව් අවන් ගෙදරට. ඊට අමතරව මහා දිනුම් මැදීමදී iPhone 17, ලැප්ටොප්, ට්‍රිපල් ඩෝ ෆ්‍රිජර්ස්, ෆ්‍රන්ට් ලෝඩින් නිකන් වොෂින් මැෂින් නම් බැරිද කියන්නේ ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින් අර ඉස්සරහ රවුම වාගේ තියෙන ඒවා, ස්මාර්ට් ටීවී ඇතුළු වටිනා තෑගි ගොඩක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක මතකද? ජුනි මාසේ 30.

0: වැඩිය අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගල් එකෙන් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 011 4 700 550.
2: යා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඇලුමිනියම් මනේ
5: මාත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
1: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIPM, The City University, The Place to Be.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-2200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: Rockwimu 7. දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හීනය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහායක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.19.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලෙට වා.

රටපුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය 98.2 98.4

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අපි අද සිංහක ගැන මොනවාද කියන්න? අපි ඔන ෆෝන් ගැන කියනවාද? අපි AC ගැන කියනවාද? අපි වෙන මොනාරි ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ගැන කියනවා?
1: අපි AC එක ගැන කියනවා, අපි ඔන ෆෝන්ස් ගැන කියනවා. විශේෂයෙන්ම AC එකක් ගන්න තියෙන හොඳම ඩෙස්ටිනේෂන් එක තමයි සිංහ කියලා කියන්නේ. ඒක මතක් කරන්න ඕනේ. බ්‍රෑන්ඩ්ස් ටික ඔතන තියෙනවා නේද අරවින්ද?
0: එන මං කියන්නම්.
1: හරි.
0: සිංහ, සිසිල්, Mitsubishi, Panasonic, Hitachi, Samsung, Whirlpool. කොරියාවෙත් නම්බර් 1 ලීඩින් බ්‍රෑන්ඩ් එක Samsung. ඒකක් තියෙනවා. Hitachi කියන්නේ ලෝකෙ ඉහළින්ම පිළිගන්න බ්‍රෑන්ඩ් එක.
1: Yes, okay.
0: තියෙනවා. Panasonic තියෙනවා, Whirlpool තියෙනවා. ඔය කොච්චර උනත් මිනිස්සු සිංහ සිසිල් AC දෙකටත් ඉතාම කැමති.
1: හරි.
0: එකක් තමයි ඉතාම අඩු නඩත්තු වේදමක්. මිලිනුත් මුලදි ගෙවන්න ගියාම ඉතාම අඩුයි. 154,999 ඉඳලා උඩට AC තියෙනවා. ඉතින් ඔබ ගන්න කාමරේ ප්‍රමාණය අනුව AC එකේ සයිස් එක වෙනස් වෙනවා. ඒවත් අපි දැනගෙන ඉන්න ඕනේ. කාමරේ ටිකක් ලොකු නම් BTU ගාන වැඩි AC එකක් දාන්න ඕනේ. ඉක්මනට වැඩේ කරගන්න නම් හොඳම දේ තමයි කාමරේ දිග පළල උස, කාමරේ තියෙන බඩු ටික මොනවද කියලා,
1: හරි,
0: ඒ ටික පොඩි ෆොටෝ එකක් අරන් යන්න. කාමරේ දිග පළල උස ලියාගෙන යන්න. එක එක ලෙවල් වල තියෙනවා. 9000 BTU ඉඳලා ඉතින් 12,000 BTU, 18,000, 24,000. මම කියන්නේ BTU කැපැසිටි එක. ඒක කාමරෙන් කාමරයට, කාමරේ සයිස් එකෙන් සයිස් එකට ඒක වෙනස් වෙනවා. අන්න ඒකත් දැනගෙන යන්න. මොකද නැත්තම් AC එකක් දෙන්න කලින් සිංගර එක කියයි ඉස්සලාවිලා පොඩ්ඩක් බලන්න වෙනවා කියලා. දවසක්වත් ප්‍රමාද වෙනවට මම කැමති නැහැ ඒ වගේ වැඩ. යනවා, ගේනවා, හයි කරනවා, AC දාගෙන ඉන්නවා. ක්‍රෙඩිට් කාඩ් මොනාක් තිබුණත් නැතත්
1: අපිට
0: කිසි කරදරයක් නැතුව පොඩි ඩවුන් පේමන්ට් එකක් තියලා මාසෙකට ගෙවන්න පුළුවන් ගාන එන විදිහට වාරිකේ හදාගෙන AC එක ගෙදර අරන් යන්නයි තියෙන්නේ.
1: මට ඕනි X වල පණිවිඩයක් තියන්න. මං ඒකට අවශ්‍ය කරන
0: පණිවිඩය කියලා තියන්න.
1: ඒ පණිවිඩය හදාගන්නේ ChatGPT වලින්. බලන්න එකට එකක් කනෙක්ටඩ් නේ. දැන් හිතන්නකෝ අපි Instagram දාන්න මොකක් හරි ලස්සන ෆොටෝ එකක් දාන, ඒකට අවශ්‍ය කැප්ෂන් එක හදාගන්නේ ChatGPT වලින්. ඉතින් අපි අපේ ලයිෆ් එකේ, මේ සෝෂල් ලයිෆ් එකේ අපි මේ ඇප්ස් පාවිච්චි කරන එක, ඉතින් ඒක නැති වුණොත් මං හිතන්නේ නිකන් ජීවත් වෙන්න බෑ වගේ දැන් නේ. හරිද? ඒ තරමට අපි සෝෂල් ලයිෆ් එකත් එක්ක එකතු වෙලා තිනවා. ඉතින් මේ බව දැනගත්ත අපේ හච්, ඒගොල්ලෝ බැලුවා සාමාන්‍යයෙන් කොච්චර වියදම් කරනවද මේගොල්ලෝ මේ ඇප්ස් වලට, මේ සෝෂල් ලයිෆ් එකට. වර ගානක් මගේ වුණත් රුපියල් 6000 ගානක් විතර යනවා සාමාන්‍යයෙන් ඉස්සර. නියම ප්ලෑන් එකක් හදලා දුන්නා හච්. අනේ ඔයගලන්ට තෑන්ක් යූ. රුපියල් 1199යි ගාන මාසෙකට. මාසෙකට රුපියල් 1199යි. ඇප්ස් 15ක් කවර් කරනවා. අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් කරන්න හච් කනෙක්ෂන් එකක් නැත්තම් හච් නියෝජිතයව හම්බ වෙන. එයා දාලා දෙයි කනෙක්ෂන් එක. මම ජීවිත එකම එක වතාවක් හොරයිසන් කැම්පස් එකට ගිහිලා තිනවා. ගිය ගමන් මට ෆීල් වුණා කැම්පස් එකක තියෙන ඒ පරිසරය මට දැනුණා. අරවින්ද මම ඒක
2: විශේෂයෙන් මොනව කරන්නද?
1: ඒ කියන්නේ මොකක්ද
2: අන්නේ?
1: යුනිවර්සිටි
2: එකක් ලස්සන වෙන්න ඕනේ. නිකන් පුටු තිබ්බට, ලොකු බෝඩ් තිබ්බට, ලැබ් තියෙනවා, ලයිබ්‍රරි තියෙනවා, සියලු දේ ප්‍රායෝගිකව කරලා බලන්න ඕන පහසුකම් ටිකට දුක් නැතුව වියදම් කරලා තියෙනවා. අත දිගෑරලා හොරයිසන් කැම්පස් එක වියදම් කරලා
1: තියෙනවා.
2: ඒගොල්ලන්ගේ ලැබ් එකට විත්ත මනාපේ වියදම් කරලා
1: තියෙනවා.
2: ඉතින් ළමයි දකින්න ඕනේ නේ මෙයා.
1: ඕ ඕ.
2: ඈ ළමයි දකින්න ඕනේ. ඉතින් IT පැත්ත ගත්තත්, මැනේජ්මන්ට් පැත්ත ගත්තත්, එහෙම නැත්නම් ගුරුවරයෙක් වෙන්න ආසාවක් තිබුණත්, ඒ වගේ ලස්සන කෝස් ගොඩාක් තියෙනවා. විභාග S3ක් තියලා පාස් වුණා නම් මේ තියෙන විෂයන් වලින් සෑහෙන ප්‍රමාණයකට ළමයා දැනටමත් සුදුසුයි. ඒ තාත්තයි අම්මයි පුතයි දුව එකතු වෙලා තීරණය කරන්න ඕනේ තව ගමනකට A level කරලා තව අවුරුද්දක් ඉවර කරනවද, නැත්නම් ඒකත් කෙලින්ම උසස් අධ්‍යාපන ගමනටම යොදවලා පොඩි කාලෙන් රජෙක් වගේ එළියට එනවද කියලා. A level results මදි වුණා කියලා දරුවට යන්නේ නම් නැති වෙන්නේ නැහැ කියන එක මං දැන් කියන්නම්.
1: හරි.
2: ඒක තාත්ත කෙනෙකුට, අම්ම කෙනෙකුට ලොකු සහන. මේ ලොකු ගණන් අය කරන ආයතනිකුත් මේ හොරයිසන්. ඒකේගොල්ලෝ ප්‍රතිපත්තිමේ තීන්දුවක් උඩයි එහෙම
1: කරන්නේ.
2: නැත්නම් ඒගොල්ලන්ටත් පුළුවන් මාකට් එක යන අනිත් ගණන් චාර්ජ් කරන්න. අපි දෙන්නා නම්බර් එකක් කතා කරන්න. පරක්කුණම් වෙන්න එපා. හැම දවසක්ම වැඩගත් මේ වෙලාවේ හොඳේ.
1: 0111 773 7000.
0: යන්න ලංගම්ම තියෙන මේව කතා කර කර ඉන්න වෙලාවක් නෙමෙයි. මේ චිතක් එක කියලා කියන්නේ අවුරුදු ගානක එන්න ලොකු හිස්ට්‍රියක් තියෙන, එන්නම එන වටිනාකමක් හදාගත්ත මිනිස්සු මුද්දුම ආසා වෙච්ච ස්කූටර් එකක් නේ ඒ කාලේ එක පෙට්‍රල්. දැන් ඒ චිතක් එකම, ඒ මෙටල් බොඩි එකම මට හිතා ගන්නත් බැරි වුණා මේ මෙටල් බොඩි එකක් බය නැතුව දුන්නේ කොහොමද? ඒගොල්ලන්ට බය නැහැ. මොකද ඒගොල්ලන්ගේ මෝටර එක පවර්ෆුල්,
1: ඒගොල්ලන්ගේ
0: බැටරිය පවර්ෆුල්. ඒ නිසා එක චාර්ජ් එකකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් මෙටල් බොඩියක් වුණාට ඒක අන්බිලීවබල්. ඇත්තටම එහෙම කරේ කොහොමද කියලා. කොහොම හරි ඔබ බයික් එකක් බලන්න ඕන වෙලාවක යනවනේ බජාජ් ෂෝරූම් එකට.
1: ඒ
0: බජාජ් අනිත් බයික්ස් එක්කම දැන් ඔබට චිතක් ස්කූටර් එක බලන්නත් පුළුවන්. මේක ඉලෙක්ට්‍රික්, ගෙදර චාර්ජ් කරගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. මේක ගෙදර අපි චාර්ජ් කරන්නේ. මේක කොහෙවත් චාර්ජින් ඉතින් සෙන්ටර්ස් පොයින්ට්ස් හොය හොය යන්න ඕනේ ගන්න මේ අර මැද තියෙන මේ අර ස්ටෝරේජ් එකේ ඔතලා දාගෙන යන්න පුළුවන් අර පවර් පැක් එක වගේ එකක් ඔබට හම්බ වෙනවා
1: හරි ඕකේ
0: ඒක ගෙදර තියෙන ඔය normal ෆෝන් charge කරන මේකකට ගහලා charge කර ගන්න පුළුවන් ඉතින් ඒවනේ වටිනේ අර ටික කලර්ස් ටික අර නිකන් එන්න නිකන් රෝස පාටයි තැඹිලි පාටයි නෙමෙයි මේක දිනලා තියෙන පොඩි අර පොඩි කොහොමද
1: ක්ලාසි ලුක් එකක්
0: ක්ලාසි අන්න හරි හරි හරිම ක්ලාසි ලුක් එකක් තියෙනවා ක්ලාසි and classic ඒක ලස්සනයි ඒ ගෙදරට ආභරණයක් ඒ Yeah.

0: خوش رقصة.
1: روك ويمو سيادتا සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED

0: පිළිකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 0111 544 5000.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: විවාහේ කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
5: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112 112 86 59 94.
6: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: විලවද සුනනවයයි. වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: ताइवान समग्र अविकन दुनिया कोटे ट्रंप सरसई ताइवानेट अवि अलवि किरीम संबंधेन इरट नायक लाई चिंटे समग्र साक्षात्कार करने बव अमेरिकानु जनाधिपति डोनाल्ड ट्रंप पवसनवा ताइवानेट लाभ दिया है कि डॉलर बिलियन 14 के अवि पैकेज हेट ड्रोन नाशक उपकरण सह गुणारक्षक मिसाइल पद्धति अतुलत 1979 දී ඇමරිකාව විසින් චීන රජය පිළිගැනීම සඳහා තායිවානය සමග විධිමත් සබඳතා අත්හරිනු ලැබුවා. එතෙන් සිට මේ දක්වා ඇමරිකානු සහ තායිවාන නායකින් ඍජුව සාකච්ඡා කර නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළි. තායිවානය තමට අයත් භූමියක් බව චීනය ප්‍රකාශ කරන අතර ඒ බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ ප්‍රයත්නයන් තවදුරටත් සිදු කරමින් පවතිනවා. ඇමරිකාව දීර්ඝ කාලයක සිට තායිවානයට සහය දී තිබුණා. එහෙත් චීනය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගැනීමද අවශ්‍ය බවින් දෙපාර්ශ්වයම සමබරව තබා ගැනීමටයි ඇමරිකාව මෙතෙක් කටයුතු කළේ. පෙන්ටගනේ ඉහළම ප්‍රතිපත්ති නිලධාරියෙකු වන එල්බ්‍රිජ් කෝල්පි විසින් චීන සංචාරයක නියැලීමට නියමිතව තිබුණද මෙවර විට එම සංචාරයට අනුමැතිය ලබා දීම චීනය විසින් ප්‍රමාද කරමින් සිටිනවා. තායිවානය සමග අවිගණු දිනුව ඉදිරියට ගෙන යන්නේදැයි ට්‍රම්ප් නිශ්චිතව ප්‍රකාශ කරනතුරු සංචාරය අනුමත කළ නොහැකි බවයි චීනය සඳහන් කළේ.
0: සියට ටොප් ස්ටෝරී

0: 98.2 98.4 සියතා දිවයි නපුරා
1: විභාගේ වැඩ තුනක් S3ක් තිබ්බනම් ළමයා චාටර්ඩ් ඇකවුන්ටන් කෙනෙක් කරන්න පුළුවන්.
2: Yes.
1: කොහොමද කරන්නේ? අනේ ඉතින් කොහොම කරන්නද? ඒක CA ශ්‍රී ලංකා එක බලාගන්නේ.
2: හරි.
1: හැම එකම අපි හිතන්නේ යන්න ඕනේ. එහෙම හිතුවා කියලා වැඩක් නැහනේ. දරුවව හරි මාර්ගයට දාන්න තාත්තරයාමට වගකීමක් මේ වෙලාවේ තියෙනවා. මතක තියාගන්න 280,000කට වැඩි ප්‍රමාණයක් මේ පාර පුද්ගලික අංශයෙන් සහ රජයේ පාසල් හරහා ඒ ලෙවල් ලිව්වා. 40,000කට විතර විශ්වවිද්‍යාල වරම් හම්බෙයි.
2: හරි.
1: 175,000කට වඩා වැඩි ප්‍රමාණයක් ළමයි සුදුසුකම් ලබන්න තත්ත්වෙක ඉන්නවා. නමුත් ඒ ළමයින්ගෙන් 120,000 සුදුසුකම් ලැබලත් පුරප්පාඩු නැති හින්දා විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. මොකද කරන්නේ ළමයි?
2: කොච්චර බවුද?
1: ඒ ළමයිවත් අපි චාටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා කරන්න පුළුවන්. ආයි පාත්වේක ෂුවර් ප්‍රතිපලය විශ්වාසයෙන්ම කියන්න පුළුවන් හම්බෙනවා කියලා. ඔබව මේ පුරුදු කරන්න ඔබේ දරුවව ජොබ් මාකට් එකට ආයි ආවි ලොක්කෝ අල්ලන්න ඕනේ නැහැ. ඇමතිලාගෙන් ලියුම් ගන්න ඕනේ නැහැ. එක එක CEOලා හම්බෙලා නේ අපේ පුතාට උදව් කරන්න දුවට උදව් කරන්න කියන්න ඕනේ නැහැ. කාටවත් ණය වෙන්න එපා. තාමත් ඔබට පාර විවෘතයි. වැඩ තුනක් පාස් නම් දරුවව CA ශ්‍රී ලංකා කියන ලංකාවේ ඇකවුන්ටන්ට්ස් හදන බොඩි එක. ඒගොල්ලෝ තමයි ලංකාවේ ඇකවුන්ටන්සි කියන එක තියෙන තැන තීරණය කරන්නේ. මේ උගන්වන්නේ 2025 2030 ඒ සඳහා ලෝකෙම එකතු වෙලා හදපු විෂය නිර්දේශය. ඉස්සර වගේ විෂයන් 25 ඒවා
2: නැහැ.
1: 15කට අඩු කරලා තියෙන විෂයන් ගොඩාක් අතහැරලා දාන්න පුළුවන්කම තියෙන අලුත් තාක්ෂණය නිසා හොඳ ආරංචියක්
2: ඒක. අනිවාර්යෙන්ම
1: එක පාර සීරම කරන්න ඕනේ කියලා එකක් නැහැ. විෂයෙන් විෂය කර කර විභාග ලීලා යන්නත් පුළුවන්. CA ශ්‍රී ලංකාවකට යන්න අනිවාර්යෙන් ප්‍රතිඵලයේ ෂුවර්.
3: කාගිල්ස් එන්න එන්න එන්න. මොකද හේතුව තමයි පළවෙනිම දේ මිල ගණන් අඩුයි. කාගිල්ස් මම යන්න හේතුව තමයි ඒක. ඔබ සමහරකට ඔබේ ගෙවල් ළඟ කඩේ ගාණ අඩුයි කියලා ඔබ හිතනවා. පොලේ ලෝලු ටික ගාණ අඩුයි කියලා ඔබ හිතනවා.
4: එහෙම තමයි හිතෙන්නේ.
3: හැබැයි ඒක කවදාවත් ඔබ රිසර්ච් කරලා බලලා නැහනේ.
4: නැනේ නැනේ.
3: පොලෙත් යන්න කාගිල්ස් පුංචිට ගිහිල්ලත් බලන්න. මිල චුට්ටක් සසඳලා බලන්න. එතකොට ඔබට තේරෙයි.
4: කඩේ යන එක ඉතින් පොලේ යන්න බැරිය.
3: ඒ කියන්නේ එතකොට තමයි ඔබට තේරෙන්නේ. අඩේ. කාගිල්ස් වුඩ්සිකේ මිල ගණන්
4: මොකද? අනේ මිස් මේ කාගිල්ස් වුඩ්සිකේ කාගිල්ස් ෆුඩ් සිටි
3: එකේ කාගිල්ස් ෆුඩ් සිටි එකේ
4: මිල ගණන්
3: අඩුයි
4: අඩුයි තමයි. ඔයා කියනකම් හිටිය අපි දන්නේ
3: නැහැ මොකද අනේ මලන්ත
4: කොල්ලපිටි හන්දියෙන් යනකොට මම නිකමට වගේ මම යන ගෝල් ෆේස් පැත්තට යනවා. කොල්ලපිටි හන්දිය පහළට මම පැත්ත බැලුවා. දන්න නමක් තියෙනවා. පැල්වත් ඒගොල්ලන්ට කොච්චර කිරිගොවිය ලංකා පුරා ඉන්නවද? ඒගොල්ලෝ ඒව එකතු කරන හැටි. ඒගොල්ලෝ කිරිගොවියොත් එක්ක යන ගනුදෙනුව වෙන ඒක කතාව. ඊට පස්සේ ඒවා අරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ගේ ෆැක්ටරි සතියකට අඩුවෙන් සතියකට අඩු කාලයක් ඇතුළත මිල්ක් පවුඩර් කරලා මාකට් එකට එන හැටි.
3: හරි.
4: මං ඒකත් කිව්වා. ඒගොල්ලන්ගේ යෝගට් ගැන මං කිව්වා. අයිස්ක්‍රීම් ගැන කිව්වා.
3: බටර් ගී ගැන කිව්වා.
4: බටර් ගැන කිව්වා. පැල්වත්ත බටේ කාලා බලා.
3: අර යෝගට් එකක් අරන් දෙන්න තිබ්බනේ. කකා යන්න ඕගලන්ට.
4: වටේ පිටින් සේරම කන්නාලන් දීපු වෙලාව මට නෑ මට පුළුවන් වෙලාව මං කරා.

0: Rockwemo 7. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕනේ හැම එකකෙරගේ පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩක් නැහැ නම කියන්න ගියා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ එක නිතෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0711 492 492 0711 132 77
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
11: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි. වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. හෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි. සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 90යි. කාගෙල්ස් ෆුඩ්
12: සිටි මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
13: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
14: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
15: දෙතින්. මට ඇපල් මලක් දෙන්න.
16: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
15: අයියා මට මල් ගොඩාක් දීලා.
16: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සු.

0: සුනේ
1: හට් 15 පිස්සුවක්ම තමයි.
2: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University The place to be.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
8: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
10: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
11: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
12: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ
13: සුවඳ දෙන මල් වනේ.
12: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
14: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
15: ප්‍රවේශපත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712 792 741 හෝ 0712 992 312.
16: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
17: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
18: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
20: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
21: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 7778 WhatsApp කරන්න.
0: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
22: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
23: දුවේක Facebook එකට දැම්මද?
22: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
24: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
25: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
26: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
27: 98.2 98.4

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: අහයෝ පොඩ්ඩක් එහාට ගියොත් ඔයාට හම්බෙනවා රුපියල් 40,000ක කෑෂ් වවුචරයක්.
1: සීරියස්ලි?
0: සීරියස් නැතුති මේ බෝග් ජුවලස ගැන පුරුකෙන් මම දෙන්නද මේ කියලා.
1: ඒ මාරවාසියක් නේ.
0: ඊළඟට වා හිතන්න. හිතන්න බෑ ඔයාලට මේවා. වා හිතන්න වා ගන්නවා 115,000කට වඩා වටින 18 කැරට් ඩයමන්ඩ් එමෙ නැත්තම් ප්‍රෙෂස් ස්ටෝන්ස් ජෙම්ස් අල්ලපු අස්සන ජුවලරි ගන්නවා.
1: හරි ඔකේ.
0: නෙමෙයි ඔයා ගන්න.
1: හරි ගන්නවා
0: කියලා. රුපියල් 70,000ක කෑෂ් වවුචර් එකක් දෙනවා වෝග් එකෙන්. ඉතින් ඊට පස්සේ වා හිතන්නකෝ ඔයා යනවා ඔයාගේ දැන් පරණ ජුවලරි අරන්.
1: හරි.
0: වාගෙන තියෙන ඉමිටේෂන් අම්මගේ තියෙනේ වරන් යන හොර.
1: මම හොරෙන් යන මම්මට දීලා තියෙන.
0: අම්මට කියලා අරන් යන්න පුළුවන් මේ අම්මගේ පරණ ජුවලරි. අරන් යයි.
1: දැන් මොඩර්න් නාසයි.
0: මොරලට තමයි යන්නේ. රෝස් ජුවලත් එක්ක නේ අම්මගේ රත්තරන් ආභරණ මේ මම මේ අරන් යනවා කියලා. හැබැයි ඔබට හිතුනොත් එහෙම මේ දැන් පරණේ වෙයි ඩිසයින් එච්චර සෙට් නෑ මොඩර්න් වර්ල්ඩ් එකට කියලා.
1: හරි.
0: ඔය යන්න වෝග් එකට. මේ වෙලාවේ මාකට් එකේ තියෙන රත්තරන් ගානට ඔයාගේ පරණ රත්තරන් ගන්නෝ. current market price මේ වෙලාවේ පවුම යන්නේ කීයද අන්න ඒ ගානට ඔබේ රන් බර බලලා ඒ ගාන ගෙවනවා ඕනනම් එහෙම සල්ලි අරගන්නවා නැත්නම් මාරු කරලා අලුත් මොනාරි අදනවා
1: ෆාව්නේ වයිනේ
0: හරි
1: හා
0: හොඳට මතක තියාගන්න current price එකට ගන්න ඒගොල්ලෝ අහන්නේ ඔයා කීයටද ගත්තේ ඒ කාලේ කොච්චර කල්ද කරන් පවුම 3000ටද ගත්තේ 4000 ගානේ බේරන්නද කියලා එහෙම අහන්නේ ලක්ෂ ගණන් බේරන්නේ ඔන්න රත්තරන් වල ආයෝජනය කරපු මිනිස්සුන්ට පල්ලම සෙට් වෙන හැටි. පරණ රත්තරන් ආභරණ මේ වෙලාවේ යන මාකට් ප්‍රයිස් එකට අරගෙන ඔයා හිතනවා ඔක හැමෝටම කරන්න. ලොවෙත් හිතන්නවත් එපා. ඒවා කරන්නේ වෝග් ජුවලර්ස්. ඊළඟට තව වැඩ තියෙනවා. වැඩ කොලියක් නැතුව වඩ පුළුවන් වලලු ගන්න. වඩ පුළුවන් චේන් ගන්න.
1: හරි.
0: ඒ තෝරගත්ත ලොකු රේන්ජ් එකක් දාලා තියෙනවා මේ දවස්වල. එක පොඩි කොස්සක් තියෙනවා. මේ ඔක්කොම හොඳයි. පොඩි පොඩි කොස්සක් තියෙනවා. 29 වෙනි දැන් ඉවරයි.
1: අයියෝ මං 30 වෙනි දැන් කියලා නෙහිටියේ.
0: ගොඩක් කල් දෙන්න බෑනේ.
1: හරි 29 වෙනි කලින් යන්න ඕනේ.
0: මොකද 30 වෙනි දැනකන් හිටියේ මොකක් බලන්නද? ඒ කාලේද දතක් ගලවන්න සෙට් වෙලා තියෙන්නේ. ඈ 30 වෙනිදද මෝරා අමෝරා එන්නේ?
1: දැන් ඔයාව වෝක් ජුවලර්ස් ගැන කතා කරනකොට මම තව ආයෝජන අවස්ථා ගැන හිතයි හිටියේ. එතකොට තමයි මට එකපාරට ක්ලික් වුනේ ප්‍රයිම් ගෲප් එකේ. මේ දවස්වල කිරිබත් ගොඩ තියෙන ප්‍රොජෙක්ට් එක. කෙලින්ම අපි කතා කරන්නේ විලාස් ගැන. හැබැයි දැනට
0: ගොඩක් වෙලා නම් ඕක ගැන කතා කර කර ඉන්න වෙනකන් නැති වෙයි අපිට. මොකද විලා 4යි 5යිද කොහෙද කොයි ඉතුරු වෙලා
1: තියෙන්නේ? විලා. අයියෝ 4 විලා.
0: 4 විලා.
1: ඉතුරු වෙලා තියෙන්නේ.
0: ඕ.
1: ටික් මං කරන්න.
0: ඉතින් ඔහොම මේ.
1: දැන් උතරින් අරවින්දයි මමයි දෙකක් ගත්තොත්
0: නෑ අපි දෙක ගන්න නැතුයි මොකද දැනට?
1: රයිට් ඕකේ.
0: වතේනොත්. නැත්නම් මිනිස්සු හිතන්න පුළුවන් මේ මිනිස්සුන්ට කිසි දෙයක් ආරංචි වෙන්න බෑ මේ ටග් ගාලා මේ අපිට පණිවිඩය කියලා අපි යනකොට මේ දැන
1: හැමදැනින්ම අරගෙන කියලා.
0: ඒකනේ.
1: එනවා අපි ගන්නෙ නෑ. අපි ඕගලන්ට 4ම ඕගලන්ට තියනවා. ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න කිරිබත් ගොඩ තමයි මේ විලාස ටික තියෙන්නේ. 13:22 ට කෝල් කරන්න ප්‍රයිම් ගෲප් එකට.
0: හරියට හරි. 13:22 කොට නම්බරයන් කෝල් කරන්න. ඇත්තම කියනවා නම් අපි මේ විලාස ටික බැලුවා. Completed.
1: Yep.
0: අද සල්ලි ගෙවුවා නම් හෙට පදිංචි වෙන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. දැනටත් ෂෝක් මිනිස්සු ටිකක් ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නවා. අර එකම පිහාට තියෙන කුරුල්ලු එකම අත්තිලුනේ වහන්නේ. අහලා තියෙනවනේ. ඒ වගේ ඔන්න ඔබට අර විලා මානසිකත්වයේ තියෙන කට්ටියක්ම තමයි. يعني ගයක් නෙමෙයි ගන්නව නම් ගන්න ඕනේ විලා එකක්. ඒකත් ලයිෆ් එකේ එක තැනක එක ස්ටෑන්ඩඩ් එකක් තමයි. හැමෝම ගෙවල් ගන්න ඔබ විලා එකක් ගන්නවා. මොකද මේ හොඳ දෙයක්. 4 ඉතුරු වෙලා තියෙන්නේ. මේ කියලා වෙනකොට 4 නෙමේ 3 වෙන්නත් පුළුවන් 2 වෙන්නත් පුළුවන්. තමයි කතා කරන එකක් නැද්ද දන්නෙත් නැහැ. කොයි එකටද 13:22 ගන්න ෂෝක් තැන. හැම දෙයකටම ළඟයි. ඔය වටේ පිටේ තියෙන ටවුන් ටික සේරම අත දික්කරා වගේ දුරින්. කෙලිම හයිවේ එකම අත දික්කරු හයිවේ එකේ හැප්පෙනවා. අත. කිලෝමීටර 4යි. දිග අතක් තියෙනවා පොඩ්ඩක්. රයිට්. එතකොට ඉස්කෝල වලටද සුපර් මාකට්ස් වලටද
1: බැංක්ස් වලටද
0: අහහ
1: හොස්පිටල්
0: ගිය ගමන් හොස්පිටල් යන්න හදන්න පාන. ඉතින් පදිංචින ගමන් හොස්පිටල් එකට යන්න හදන්න.
1: අනිත් එක මේ විලා ඔක්කොම ළඟ ළඟ හැමදේම ඔබට අවශ්‍ය කරන දේවලුත් තියෙනවා. ජීවිතේ සතුට වෙන්න තියෙන කෑලි කෑලි ටික ඔක්කොම එකතු කරලා තියෙනවා.
0: මං තව එක දෙයකට කැමතියි.
1: හරි.
0: වාහන දෙකක් පාක් කරන්ඩ පාකින් ෆැසිලිටි එක දීලා තියෙනවා.
1: හරියට හරි.
0: හොඳ ඉඩ. ගාඩන් එක ලස්සනට හදලා තියෙනවා හැම විලා එකකම. ඉතින් පැන්ට්‍රි කබඩ්ස් ඔක්කොම සෙට් කරලා තියෙනවා. බාත්รูම් ෆිටින්ග්ස් ටික ඔක්කොම টপ ක්ලාස් බඩු. ඊට පස්සේ ලයිට් ගහේ බඩු.
1: ගාඩන් එකත් ලස්සනයි.
0: ගාඩන් එක ගහේ බඩු.
1: එතකොට පාකින් ස්ලොට්ස් දෙකක් තියෙනවා කියලා කියන්නේ මගේ පෙරඩුව වාහන දෙක මට එතන පාක් කරන්න පුළුවන් නේ?
0: පෙරඩුව වාහන දෙක.
1: දෙක. Yes.
0: මට එකක් පෙන්වන්න පුළුවන්ද? පෙරඩුව වාහන එක.
1: මෙන්න ෆොටෝ පෙන්වන්න. මේ තියෙන මගේ
0: SUV. දෙකනම් පස්සේ පුළුවන්. එක පෙන්වන්න බෑනේ පෙරඩුව වාහන එක.
1: මේ SUV.
0: වෙබ්සයිට් එකෙන්ද පෙන්වන්නේ? වෙබ්සයිට් එක නම් ඔයා පෙන්වන්න අපිට බලාගත්ත වෙබ්සයිට් එක.

0: වෙබ්සයිට් පෙරඩුවවාන දෙක්ක එක කිවන තව හිසාදාන්න පෙරදවාන දෙක්ක හැබැයි මෙහෙමයි පුළුවන්නන් එකන්න මේ දෙකක් ගන්න මොකද මේ ගානට තැන් ගොඩක් අය හිතුවා මේ පෙරද වැඩිකර පර 150 මොකද ටැක්ස් කතන්දරෙත් එක්ක වාහන ගණන් ගොක් අරන් හමාරයි කියලා හැබැයි ටක් ගාලා පෙරඩුවායක අපිට පණිවිඩය එව්වා මේ අල්ලපු වැටේනේ
1: ඕ
0: අයිපා කොන ගැන එහිඳලා කතා කරේ නැහැ හයියෙන් කිව්වා අපිට ඇහුණා
1: හූ කිව්වොත් මෙහෙට ඇහෙනවා
0: ඕ මට ඇහුණා අරවින්ද අපිට අරන් වැඩි කරන්නේ නැහැ කියලා කියනෝ මනුස්සෝ මිනිහෙක් ඒ වගේ හොඳ ආරංචියක් දුන්නා මෙහිඳලා හූ කියන්නේ මොන වයර් පෑගිලාද
1: ඉස්සර අපි අර සෙල්ලම් කරනකොට මං පිරිමි ළමයි කට්ටියක් එක්ක තමයි සෙල්ලම් කරන්නේ
0: මොනවද ඔයගොල්ලෝ හූ කියන ඔය හූ කී කී කරපු සෙල්ලම්
1: ඒගොල්ලෝ අපේ ගෙවල් ළඟ යනකොට කියලා දිත්තක්කේ ඒක තමයි මගේ මේ නැත අම්ම ගහනවනේ සෙල්ලම් කරන්න කියලා ඒකයි විතර
0: හූ කියන්නේ
1: ඒ ළමයි
0: රෙදි පෙරදි නැතුවද පාරවල් යන්නේ
1: නෑ සිග්නල් එකද
0: සිග්නල්
1: දිත්තක්කේ
0: දිත්තක්කේ ලෝකෙන් ගෙනාපු ගොරකුවද මන්නේ හූ කියලා මේ පණිවිඩ යවන මොනවද මේ ඇත්තට මම මේ අහන්නේ හින දියුණු සමාජයක ඉන්නවාගේ පෙන්වන පෙරඩුව දෙක දෙක ගන්න කතා කරලා ඉතින් මම ඔබට කියන්න
1: හරි
0: පෙරඩුවාගේ පණිවිඩේ සොලිඩ් ගණන් වැඩි කරන්නේ නැහැ කිව්වා. හැබැයි මේ ජීවිත කාලෙටම වැඩි කරන්නේ නැතුව ඉන්න මේ මිනිස්සුන්ට මුකුත් මේකක් නැහැ. ඒගොල්ලන්ගේ දැනට තියෙන තොගේ හොඳ මිනිස්සු.
1: හරි.
0: කලින් ගෙනාපු වාහන ටික තියෙනවනේ. ඒ ටික ඉවරනකම් පරණ ගණන් වලට දෙනවා කියලා කිව්වා.
1: නියමයි.
0: වැඩිම වෙච්ච වාහනේ තුනේ අර SUV එක ඒගොල්ලන්ගේ 7 සීටර් සුපිරි බාණ්ඩයක්. අපි කිව්වනේ මේ පෙරඩුවා එන්නේ මැලේසියාවෙන් ජපනිස් ටෙක්නොලොජි. ඔක්කොම ජපන් වාහන කැලේ ගෙලත් මට හිතෙනවනේ. ඒ ගණන් එක්ක ඒකේ ක්වොලිටියයි ඒකේ ඔප්ෂන්ස් UI බලපුවාම වෙන එකකට හිත යන්නේ නෑ. පෙරඩුවාගෙන් අලුතෙන් උගන්නන්න ඕනේ. අපි කෙලිසගෙන් පෙරඩුවා කියන්නේ කවුද කියලා පිගෙන ගත්ත කොල්ලෝ.
1: මට නම් එකක් ඕනි අර්ජන්. පෙරඩුවා දෙකක.
0: නම් එකක්. මොකනේ? මාර වෙලාවනේ නම්බර ඉල්ලන්. පෙරඩුවා. නම්බරි හොයාගන්න සතියක් විතර ඒ වගේ. ආ නෑ. 011 565 170. 011 565 170 ට කතා කරන්න ඕනේ ඈ.
1: හරි හෙට සිකුරාදා ඉංග්‍රීසි
0: ටීටීටී
1: ඔකේ ඔකේ
0: මේ වැඩේ කරගන්න මේ ගොඩක් වෙලා ගන්න එපා වාහන මහා ගොඩක් ගෙනහැල්ලත් නැහැ පෙරඩුවායකින් වාහන පොඩි බැච්චක් ගෙනහැල්ලා තියෙන ටක් ගාලා ගොඩ දාගන්න
1: ඔකේ ඔකේ
0: අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහන ටික හොඳයි මම බල්ලාවේ ලස්සනයි
1: මං අරවින්ද
0: ලස්සනයි මාත් ලස්සනයි ආචාර කැතයි
1: අනේ සුබ දවසක්

0: சியதட்ட හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිබිරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගේ එකකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. ෆීචර් ratings A-LK Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
9: සෙනසුරාද උදේ 8ට
10: දින්දු පිටියේ මේ මොවේද බෑවන් කෙල්ලොත් එක්ක
9: ඇයි
10: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා
9: ආ ඉතින්
10: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
9: ඇයි වන් ඒ
10: පස්සේ නුවන් තේරුනේ රේස් එක
9: ඇයි
10: මගේ කෙල්ලගෙන මන් දාකිනේ නේ වක්
9: ඈ ඔව්
11: උසස් පෙළින් පසු සැප විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM

0: හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මේ දෙකක් දාගෙන එන්නද
3: ඇයි කන් දෙක පුරවලා කන්නද
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
3: අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
2: නෑනේ අරේ වා
1: සින්දු සියත
4: ගියක් සපයි දවලේ
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්

0: textiles.
1: ඒක නෙවෙයි. දැන් මේ ඇත්තටම මට මොකද උනේ මකලෝ?
2: මොකද උනේ කියන්නේ සැන්ඩි, මේ මට ගිරවෙක් ගිලුණනේ. ගිරවා උගුරේ.
1: තාම උගුරේද?
2: තාම උගුරේ. මම කතා කරන්න හිතුවාම මේ ගිරව තමයි
1: කතා කරන්නේ.
2: කතා කරද්දී පන්නේ.
1: මටත් ගිරවෙක් ගිල ගන්නවා.
2: ඒක කෑරලි ගිලලා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
6: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
7: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
8: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
7: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
9: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
10: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
11: තලලෙ ගහන්න ඕනේ හැම එකකෙලගේ පතමදියට හොරු කියලා.
7: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
12: sorry.com ඒ වටිනක් නැහැ.
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
13: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
14: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
15: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0721-132-77.
16: අම්මේ, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
17: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
19: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
20: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
21: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
22: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: උදේ 10 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: इबोला मरण इहलट කොංගෝ රාජ්‍යතුල පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මෙවන විට මරණ 139ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. වාර්තා වී ඇති රෝගීන් ගණන 600කට අධිකයි. ඉබෝලා වෛරසය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කළ යුතු රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා. ඉබෝලා අවදානමක් ශ්‍රී ලංකාවට නොමැතිවද අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී විය යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ අප්‍රිකානු රටවල සිට පැමිණෙන්නන්ට රෝග ලක්ෂණ නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි. ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් කරුණු පහකින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීමට නියමිත බවයි. සැක සහිත රෝගියෙකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය පෙර සූදානම් කර තිබීමටද තීරණය කළා.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොටියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොටිය වෙනුවට කහපෑති කොටියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මඟ පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: අයියා, මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා, මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා, මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: සීඩීවි රන් නැදෙන ඉස්තරම් තැනක්, රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
7: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 50යි, විල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 90යි, ප්‍රීමා කොත්තුමි හොට් ඇන්ඩ් ස්පයිසි 5 පැක් එක ඉතිරි රුපියල් 200යි, මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස්
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තර, ඇලුමෙක්ස් නම් ඉස්තර.
11: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්, Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
12: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-221-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: කැඩපත කැඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
14: සෙන්ඩි, ආස්ටෝවිල්, මාර්ෂි, විෂ්මි.
13: මට ඔයාව
14: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
13: අන්නා, කලින් කියන්නේ පැයි.
15: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
16: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
13: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
17: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
18: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
19: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
20: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අනුබන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉතුරුම් ගිණුමක් අදම අනුබන්න. අමතන්න 13.19.
22: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB-.

0: 98.3 98.4 සියත දිවයින පුරා
1: මේ පැයේ හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

උදේ 10:25යි දැන් වෙලාව. අපි යන්න හදන්නේ උදෙම ඔබ එකන් තිලකවර්ධන සෙලෙව්ල් එක පැත්තට. දැන් අපි ඔබට හැමදාම මතක් කරනවානේ මේ තිලකවර්ධන සෙලෙව්ල් එකේ තියෙන අලුත්ම වැඩේ. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකක් ගන්න ගියාම කියන ස්මාර්ට් ෆෝන් එකක් අලුතෙන් ගන්නකොට ඔබට ලොකු ගාණක් වියදම් වෙනවා. සහ ඔය හිතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක ගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද එකපාර සල්ලි දෙන්න වෙනවා. එහෙම වුණා ඔබ හිතන ක්‍රෙඩිට් කාඩ් එකක් තිබ්බනම් වැඩේ කරගන්න තිබ්බ කියලා. ඒ ප්‍රශ්න ඉස්සෙල්ලා තියෙනවා තිලකවර්ධන සෙලෙව්ල් එකෙන් ඔබට පුළුවන් දැන් ඔන්න ෆෝන් එකේ ගාණින් 30% මුලින් ඩවුන් පේමන්ට් එක විදිහට දාලා ඊට පස්සේ ඊටු ටික මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න. ඉතින් ඔබේ පරණ ස්මාර්ට් ෆෝන් එක අයින් කරලා අලුත් එකකට අප්ග්‍රේඩ් වෙන්න හිතනවා නම් මේක තමයි වෙලාව යන්න තිලකවර්ධන සෙලෙව්ල් එකකට. යනකොට අනිවාර්යයෙන්ම මේ ඔබේ ID කාඩ් එක අරන් යන්න, ඔබත් එක්ක මේ ගැරන්ටර් කෙනෙක් එක්කගෙන යන්න ඕන. ඊට පස්සේ දෙන්නගේ ඩීටේල්ස් එක පෙන්වුවට පස්සේ මේ ඔබට කියනවා කැමති ස්මාර්ට් ෆෝන් එකක් තෝරගන්න. ඒකෙන් 30% මුලින් ගෙවන්න ඕන. ඊට පස්සේ තමයි ඔබ අර ඉන්ස්ටෝල්මන්ට් ඔප්ෂන් එකට යන්න ඕන. මාස 24ක් යනකම් ඔබට පුළුවන් වැඩේ කරගෙන යන්න. ඔබ මුලින් ටිකක් වැඩිපුර ගාණක් ගෙවනගෙන 30%ට වඩා වැඩිපුර ගෙවනවනම් ඔබට තව ටිකක් ඔබේ මේ ගෙවීමේ සීමාව වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ස්මාර්ට් ෆෝන් විතරක් නෙමෙයි, තිලකවර්ධන සෙලෙව්ල් එකකට ගියොත් ඔබට ඔය ෆෝන් එකට ඕන කරන මොනවාද, බෑක් කවර්ස්, ටෙම්පර්ඩ් ග්ලාස්ද, හෑන්ඩ් ෆ්‍රීද, ඉයර්බඩ්ස්ද, ඔය ඕනම දෙයක් එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට යන්න පුළුවන් කිරිබත්කොඩ, වත්තල, කඩවත, ගම්පහ, ජායල, නිට්ටඹ, මහනුවර, කුරුණෑගල කියන ප්‍රදේශවල තියෙන තිලකවර්ධන සෙලෙව්ල් එකකට.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: හටගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශීවෙන්න ෆිනිසිං වහලක් නම් කලරක් තමයි.
1: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අපතන්න 13:19.
2: තාත්තේ මෙන්න ඔය අය අය කියලා සින්දුව වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
5: සීත Voice of Family.
4: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.
6: රූකාන්තගේ
7: සුවඳ දෙන මල්
6: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
8: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
9: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712 792 741 හෝ 0712 992 312.
8: මාත්‍යනුග්‍රහය සියත ටීවී සියත FM
10: 98.2 98.4.

0: ரகசிய தட்ட.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීඩීවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
6: මොකද්ද මහත්තයා
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගේ එකකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු size පොඩි price.
8: Walk Jewelers වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. Walk Jewelers සමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකවක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 0111 544 5000

0: ఇల్లుకవర్ధన టెక్స్టైల్స్ සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: සෙනසුරාදා උදේ 8ට
2: බෑවන් කෙල්ලොත් එක්ක.
3: ඇයි?
2: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා.
3: ආ ඉතින්
2: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
3: ඇයි වන් ඒ?
2: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
3: ඇයි?
2: මගේ කෙල්ලගෙනම මන් දාකිනේ නේ වක්.
3: ඈ? ඔව්.
4: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ.
5: ඒක නෙවෙයි. දැන් මේ ඇත්තටම මට මොකද උනේ මකලෝ?
3: මොකද උනේ කියන්නේ සැන්ඩි මේ මට ගිරවෙක් ගිලුණනේ.
5: කෝකේ?
3: ගිරවා උගුරේ.
5: තාම උගුරද?
3: තාම උගුරේ. මම කතා කරන්න හිතුවාම මේ ගිරවා තමයි
5: කතා කරන්නේ.
3: කතා කරද්දී පන්නේ.
5: මටත් ගිරවෙක් ගිල ගන්නවා.
3: ඒක කෑරලෙ ගිලනද?
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
7: අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: 98.2 98.4

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: කලා භවනයේ සිතුවම් 42ක් අතුරුදන්. කොළඹ ජාතික කලා භවනයේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව බුදු ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිතුමු සුනිල් සෙනවී පවසනවා. ඔහු අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබ රහමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2: ප්‍රශ්නයක් හැටියට අහනවා ගරු කතානායකතුමනි, එහි තැන්පත්ව තිබූ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව පිළිගන්නේද කියලා. පිළිතුර ඔව්. එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලා භවනයේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි, කලා භවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ දෙක අතර ඇති වෙනස 42යි.
1: දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ඒ සහ නවසීලන්ත ඒ කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවර 20 තරගයේ මෙවැනි විට පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහර දෙන නවසීලන්ත ඒ ක්‍රීඩකවන් පන්දුවර 14කදී කඩුලු 6ක් දෙවි ලකුණු 81ක් ලබා සිටියා. තරගයේ පැවැත්වෙන්නේ රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: Theater Top Story 98.2 98.4

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
4: Hi, මම ෂේනියා. ෆොරින් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 4 1 2 0.7 1 1 2 7 7.
4: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0.112 414 414. කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
6: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
7: Sandy, Ashtorville, Marshy, Vishmi.
6: What is power over?
7: මං මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
6: අන්නා කලින් කියන්නේ පැයි.
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත Hot and Spicy with සුදු කොච්චි.
6: අහන්න හවස දෙකට සතිය දවස්වල.
9: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
15: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: Aina Pura.
1: දෙකොළහයි විනාඩි 26යි දැන් වෙලාව අපි යන්න හදන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක පැත්තට. දැන් මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩිපුර සුදු ඇඳුම් මෙහෙම ගැන කතා වෙනවන්නේ. සාමාන්‍යයෙන් කොළඹ නම් මම දැක තැන් දෙක තුනකම ඔය වෙසක් කූඩු එහෙම දැන් දාලා ඊට පස්සේ සරසලි මොන හරි කරලා පොඩ පොඩ වෙසක් වලට ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. ඉතින් සුදු ඇඳුම් ටිකක් වැඩිපුර ඕනේ වෙන්නේ මේ කාලේනේ. ඔබ නිකන් කැමැත්තෙන් සුදු ඇඳුම් අඳින කෙනෙක් කර නැත්නම් සීසන් එකකට මේ වගේ කාලෙක සුදු ඇඳුම් ටිකක් හොයනනම් ඔන්න අලුත්ම අලුත් වයිට් කලෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ක්ලාසික් වයිට්ස් කියලා තමයි මේ රේන්ජ් එකට නම දාලා තියෙන. ඔබට පුළුවන් ගිහිල්ලා ෂොප් කරලා බලන්න. ඔබ කැමති විදියට කාන්තා පිරිමි දෙපාර්ශවයටම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ. කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටඹුව, චාලකුරුණෑගල කියන ශාඛාවලින් ඔබට වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකෙත් ඔබට පුළුවන් මේ ෂොප් කරන්න. ඉතින් ඔබට ලංකාවේ කොහේ වුණත් ගෙදරටම ඩිලිවර් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ ඔබ ඉන්නේ කොළඹ කිරිබත්ගොඩ මේ තදාසන ප්‍රදේශයක නම් යාලා ඉස්සරින්දම්ම කියපු දෙයක් තමයි ඔබට මේ ඕඩ එක දාපු දවසේම ගෙදරටම ඕඩ එක ගෙන්න ගන්න පුළුවන් කියන ඕඩ එක ප්ලේස් කරන්නේ කොතනද? එතනට ගෙන්න ගන්න පුළුවන් කියලා ඊඳන් අපි ඔබට මතක් කළා. ඒ කොළඹ කිරිබත්ගොඩවට ඉන්න කෙනෙක් නම් ඔබේ එක දවසින් ගෙන්නගත්ත ඕඩ එක දැන් ඔබට පුළුවන් ඕඩ එක දාලා පැය 3ක් ඇතුළත ඔබ ගාවටම ගෙන්න ගන්න. කොහොමද වැඩේ? පැය 3කින් ඔබ ෂොප් කරලා ඇඳුම ගෙදරටම ගෙන්න ගන්නවා. එහෙම ෂොප් කරද්දී ඔබට මේ ෆිටෝන් කරලා බලන්න බැහැනේ. ලයින් ස්ටෝර් එකක්නේ. එතකොට ඔන්න වර්චුවල්ම ඇඳුමක් ෆිටෝන් කරලා බලන්න විදියත් තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකේ තියෙන www.tilakawardhana.com තමයි යාලගේ වෙබ්සයිට් එක. එතනට විසිට් කරලා ඔබට පුළුවන් මේ විස්තරෙත් බලාගන්න. එහෙම නැත්නම් යාලගේ WhatsApp නම්බර් එක තියෙනවා 0770656050 තමයි නම්බර් එක. ඒකට ඔබ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට ගිහලා තෝරගන්න ඇඳුමක ෆොටෝ එකක්. ඒ කියන ඔබට මොකක්ද ඕන ඒ ෆොටෝ එක ගන්න, ඒක සේව් කරගන්න. මේ නම්බර් එකට WhatsApp කරන්න. ඔබට මේ නම්බර් එක මතක තියාගන්න ඕනේ. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට මුලින් යන්න. එතනට ගිහිල්ලා ෆොටෝ එකක් සේව් කරගන්න ඔබ කැමති ඇඳුම. ඊට පස්සේ මේ නම්බර් එකට ඔබේ නමයි, ඇඩ්‍රස් එකයි, ඔබේ වැඩ කරන ෆෝන් නම්බර් එක කුවි එක්ක සහ මේ ඒ ඇඳුමෙන් ඔබට ඕන කරන සයිස් එකත් එක්ක WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ තියෙන ඉතින් ඒ ඇඳුම ඔබ ගාවටම ඉක්මනට ගෙන්න ගන්න.

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and anshikin sampoorna karanna adama amathanna 0111732000 NIBM the city university the place to be
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ට ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
2: අලුත් වෙලා.
7: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
9: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
10: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: වෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.

0: Rock Memo Theater. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: ඌටි

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩොලරය රුපියල් 354ක් දක්වා ඉහළට. කලාභවනයේ පෞරාණික සිතුවම් 42ක් අතුරුතන්. අප්‍රිකානු රටවල සිට පැමිණෙන්නන් විශේෂ පරීක්ෂාවකට ලක්කරන්න ඉල්ලීම්. තයිවානයට අවි අලෙවි කිරීමට ට්‍රම්ප්ගේ අවධානය.
0: දේශීය සියත. Local news on theater.
1: මෙම මාසය තුළ ආසියාවේ වඩාත්ම අවප්‍රමාණය වූ මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල හැඳින්විය හැකි බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා. ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම මේ වන විට ඉහළ ගොස් ඇති රුපියල් 354ක් දක්වයි. එහි ගෙනු අනුපාතය රුපියල් 342යි ශත 63ක් දක්වා ඉහළ ගියා. මෙම තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය නොවන ආනයන හැකිතක් සීමා කළ යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනසිංහ පැවසුවේ.
2: ජනතාවගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ වන විටත් දේශ විනිමයට අදාළ මිලදී ගැනීම් හැකිතාක් දුරට සීමා කරන්න කියලා. මං හිතන්නේ ඉන්න ඔබට ගිහිල්ලා විශේෂයෙන්ම ආනයන වලට අදාළ යම් කළමනාකරණයක් හතුව ආනයන සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම වාහන ආනයනය නිදහස් කිරීමෙන් පස්සේ අපි දැක්කා ඉවක් බවක් නැතුව වාහන ආනයනය කරලා ඒවා සේල් වල ගාල් කරලා තියෙනවා. ඒ ආකාරයට විනිමය භාවිතා කරන්න යෑමුඩ තමයි අද මේ තියෙන අර්බුදේ එක කොටසක් විදිහට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඉදිරියට විශේෂයෙන්ම මේ අර්බුදකාරී තත්ත්වය පහව යන තෙක්වත් අපි ආනයන සීමා කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මහජනතා විදිහටත් මම හිතන්නේ ආනයනික භාණ්ඩ, ඒ අතරින් විශේෂයෙන්ම ඛනිජ තෙල් වගේ දේවල් භාවිතය, ගෑස් වගේ දේවල් භාවිතය ඇකිතාක් දුරට සීමා කිරීමට කටයුතු කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි.
1: රුපියල අවප්‍රමාණය වීම ලෝක ආර්ථික අර්බුදය මතම බැරකිරීමට රජයට නොහැකි බවයි වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ත මෙත්සිල සඳහන් කළේ.
3: ඩොලර් වලට කොච්චර ඉල්ලුමක් තියෙනවා, ඩොලර් සැපීමේ කොච්චර මේ ප්‍රමාණයක් මාකට් එකට එනවාද කියන කාරණය උඩ තමයි ඒ ඩොලර් එකේ මිල තීරණය වෙන්නේ. අපි පෞගේ කාලේ දැක්ක දේ තමයි මේ වාහන ගෙන්වීම ඇතුළුව ආනයන කරුවන් විශාල වශයෙන් ඩොලර් ඉල්ලීම කරා. ඒත් ඩොලර් ඩිමාන්ඩ් එක වැඩි වුණා මාකට් එකේ. හැබැයි ඒට සාපේක්ෂව ලංකාවට ලැබුණේ නැහැ. මොකද මේ තියෙන ගෝලීය ආර්ථික අර්බුදත් එක්ක අපේ අපනයන වලත් යම් ආකාරයක සීමාකාරී සාධක තිබුණා. විශේෂයෙන්ම සංචාරක ආදායමේ අඩුවීමක් තිබුණා, ප්‍රේෂණ වල යම් අඩුවීමක් තිබුණා සමහර මාසවල. මේ නිසා අපි ඩොලර්ස් ලැබෙන ප්‍රමාණය අඩුයි, හැබැයි ඩොලර්ස් ඉල්ලන ප්‍රමාණය වැඩි. ඒතර ඉල්ලන ප්‍රමාණය වැඩි වීම නිසා තමයි ඒ ඩොලර් වල වටිනාකම වැඩි වෙන්නේ. ඩොලර් ඉල්ලන ප්‍රමාණය වැඩි වෙන්න බලපා හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ගෝලීය වෙළඳපළේ ඛනිජ තෙල් මිල වැඩි වීම, විශේෂයෙන්ම මැද පෙරදිග යුද මේ පරිසරයත් එක්ක. දෙවෙනි එක තමයි අපි

0: විශාල වශයෙන් වාහන ආනයනය කරන්න ආයතනවලට ඉඩ දීම නිසා තමයි මම කිව්වේ වාහන ආනයනය කිරීම හරහා ඩොලරක වේගෙන් ඉහළ යන්න හේතු වුණා. ඒ වගේම තමයි ඒකට අනිත් පැත්තෙන් අපි ගත්තොත් එම රුපියල පිරිහෙන්න මේ කාරණේ බලපෑවා.
1: මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල 35%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමෙන්.
2: අපි උදාහරණයකට ගත්තොත් මිලියන 100යි කියලා ගත්තොත් අද ඒ මිලියන 100 වැඩේ කරන්න 1.8 මිලියන් වැඩි වෙලා තියෙනවා, මතක තියාගන්න. දැන් වැඩ කරනකොට අපි ෆවුන්ඩේෂන් වලට වර්ග අඩියකට ගෙව්වේ 2500යි, අද රුපියල් 4000යි. බිත්ති සහ ව්‍යූහය සඳහා අපි වර්ග අඩියකට 3000ක් ගෙව්වා, දැන් 5000යි. හරිද? වහලට වර්ග අඩියකට 2000යි, දැන් 3500යි. ස්ලැබ් එකකට නම් දැන් 4000ක් විතර ගිහිල්ලා වර්ග අඩියකට. හරිද? ප්ලාස්ටර් සහ ෆිනිෂින් වලට රුපියල් 1500යි, අද 2500යි. හරිද? ජල නල සහ විදුලි එකගත් ගන්න බලන්න, එදා රුපියල් 600, අද රුපියල් 1800යි 2000යි පොයින්ට් එකකට. මතක තියාගන්න ඕගොල්ලෝ. හරිද? ඊළඟට ටයිල් කරන්න ගන්න, රුපියල් 600යි 1200යි අතර ප්‍රමාණයක් යනවා. හරි?
1: කොළඹ ජාතික කලා භවනයේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසනවා. ඔහු අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජ්ජප රහමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
3: 2012 වර්ෂයේ සිට ජාතික කලාභවනයේ ප්‍රධාන ගැලරිය වහලේ අලුත් වැඩියා කිරීම වෙනුවෙන් වසා තබා ඇති අතර නියමානුකූලව කලාභවන විවෘතව තිබී නැත. අවසාන වශයෙන් 2020 වර්ෂයේදී නැගෙනහිර ප්‍රදර්ශන ශාලාව තුළ පමණක් චිත්‍ර තබා ඇති අතර 2020යි 12යි 29 දිනෙන් පසු ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇත. ප්‍රශ්නයක් හැටියට අහනවා ගරු කතානායකතුමනි, එහි තැන්පත්ව තිබූ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව පිළිගන්නේද කියලා. ඔව්, එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලාභවනයේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි, කලාභවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ දෙක අතර ඇති වෙනස 42යි.
1: පවතින තත්ත්වය හමුවේ විදුලි ගාස්තු ඉහළ නැංවනවා දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක බලශක්තිය මාතිවරයාගෙන් විමසා සිටියා.
4: යම් මිති එකගතාවයක් තියෙනවද? මේ ගිය සුමානයේ 10%කින් වැඩි කරලා රුපියල අවප්‍රමාණය 300 ඉඳන් 312 වෙනකම්, දැන් 312 ඉඳන් 355ට අඩු වුණාම තව 121ක් වැඩි කරන්න වේවිද? මේ ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ ඒ මුදල් ලබා ගැනීමට පෙර මේ ඔක්කොම අද මහ බැංකුවේ රුපියල ආරක්ෂා කිරීමේ බැරි ප්‍රශ්නේ නිසා අද සම්පූර්ණ ජනතාව මේකට පීඩනය ලක් වෙලා තිබෙනවා. අපි එදා ප්‍රශ්න කරේ රුපියල ශක්තිමත් කිරීමෙන් ජනතාව ආරක්ෂා කරනවා කියලා. ඉතින් මම ජනතාව වෙනුවෙන් ප්‍රශ්නේ ආනවා, ඔබතුමා කරුණා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උතරම් බය වෙන්න එපා. අපේ ජනතාව ආරක්ෂා කරන්න අවශ්‍යයි. මිලියන 350ට වැඩිය අපේ ලක්ෂ මිලියන 22ක ජනතාව ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි කියන එක මම මේ අසේ ජනතාව වෙනුවෙන් ප්‍රශ්නේ ආනවා.
1: සෙප්තැම්බර් මාසයේ තෙක් විදුලි ගාස්තු ඉහළ නොදමන බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.
5: ඔබතුමා උපකල්පනයක ඉන්න ආණ්ඩු IMF එකට බයයි කියලා. ඒ වැරදි උපකල්පනය මත ඉඳගෙන තමයි බොහෝ කමෙන්ට් කරන්නේ. නිසා ඒ වැරදි උපකල්පනය අයින් කරගත්තොත් බොහෝ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඔබතුමා විශේෂයෙන් අහන්නේ මේ ඩොලරේ මිල ඉහළ යාමත්, විශේෂයෙන් මැද පෙරදිග අර්බුදයත් එක්ක ඇති වෙච්ච තත්ත්වය තුළ තවදුරටත් ඉලෙක්ට්‍රිසිටි එකේ මිල ඉහළ යාමක් සිද්ධ වේද කියන එක. නමුත් අපි තා පැහැදිලිව සඳහන් කරා මේ මිල ඉහළ යනකොට ඒ මිල ඉහළ යාමේ ඍජු බලපෑම තියෙන්නේ ඒකක 180ට වඩා වැඩියෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන්ට පමණයි. අනිත් අයගේ බර රජයේ විසින් බිලියන 15ක් NSO එකට දීලා ඒක දරාගෙන තියෙනවා. සැප්තැම්බර් මාසයේ වෙනතුරු විදුලි බිලේ ඉහළ යාමක් අපි බලාපොරොත්තු වෙන ඉල්ලීමක් කරන්න, අපි PUSL එකෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
1: ඉබෝලා අවදානමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති වුවද අප්‍රිකානු රටවල සිට පැමිණෙන පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ අප්‍රිකානු රටවල සිට පැමිණෙන්නන්ට රෝග ලක්ෂණ නැත්නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි. එබෝලා වෛරසය සම්බන්ධයෙන් කරුණු පහකින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීමට නියමිත බවයි. සක සහිත රෝගියකු වාර්තාව වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය පෙර සූදානම් කර තිබේ.

0: මට තීරණය කළා. රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය සූදානම් කර තිබීමට නියමිතයි. රට තුළ ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්ත්වය නිරන්තරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යයනය කරනු ඇති. කොංගෝ රාජ්‍ය තුළ පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මෙවන විට මරණ 139ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. වාර්තා වී ඇති රෝගීන් ගණන 600කට අධිකයි. ඉබෝලා වෛරසය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කළ යුතු රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා. මේ සඳහා එන්නතක් නිර්මාණය කිරීමට මාස 9ක පමණ කාලයක් ගතවනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. මූලික රෝග ලක්ෂණ අතරට උණ, මාංශපේශී වේදනාව, තෙහෙට්ටුව, හිසරදය සහ උගුරේ වේදනාව ඇතුළත් වන අතර පසුව වමනය, පාචනය සහ රුධිර වහනය ඇතිවනවා. මෙවන විට කොංගෝවෙන් ඔබටද ඉබෝලා වෛරසය පැතිරී ඇති බවයි ගෝලීය සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ. අසල්වැසි රටවන උගන්ඩාවෙන් රෝගීන් දෙදෙනෙකු සහ එක් මරණයක්ද වාර්තා වී තිබෙනවා. මේ අතර මෙරට තුළ තැලසීමයා රෝගීන් 2500ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රේණි අලහප්පෙරුම පවසනවා. එමේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකටෙක් පැමෙන්.
1: තැලසීමයා රෝගීන් දැනට අපේ රට තුළ 2500ක් විතර තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. එතකොට වාර්ෂිකව 45ක් 60ක් අතර දරුවන් ප්‍රමාණයක් මහා තැලසීමියාව සමග ඉපදෙනවා. يعني තව අවුරුදු 10ක් විතර යනකොට මේ 60 කියන එක 100ක් විතර වෙලා තියෙන්නත් පුළුවන්.
0: බේරුවල දිහවර වරායෙන් දිහවර කටයුතු සඳහා බහුදින යාත්‍රාවකින් පිටත්ව ගිය දිහවරින් 6 දෙනෙකු අතුරුදන් වී සිටින බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කළේ අදාළ දිහවරින් රැගත් බහුදින දිහවර යාත්‍රාව අප්‍රේල් 26 වනදා බේරුවල දිහවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවයි. පසුගිය 15 වනදා සිට එම යාත්‍රාවට ගොඩබිම සමග පැවති සම්බන්ධතා ඇනහිට ඇති බවයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ ජල කෙලීම් හේතුවෙන් පවුල් 1614කට අයත් පුද්ගලින් 5357 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ දිස්ත්‍රික 14ක ප්‍රාදේශීය ලෙකම් කොට්ටාස 74ක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවයි. ඔවුන් අතරින් තවදුරටත් ඥාති නිවාසවල රැඳී සිටින පුද්ගලින් ගණන 83ක් ආපදා මරණ 2ක් වාර්තා වනවා. මඩකලපේ පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන යාමෙන් මියගොස් ඇති අතර යාපනයේ පුද්ගලයෙකු මියගොස් ඇත්තේ අකුණු සැරවැදීමෙන්. ආපදා හේතුවෙන් නිවාස 6කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ථ හානි සිදුව ඇති නිවාස ගණන 227ක්. ඊසි කෑෂ් ක්‍රමයට මද්‍ර වේජාවාරම් සිදු කළ යුවලක් විසින් මිලදී ගන්නා ලද දේපළ දින 7ක කාලයක් සඳහා අතීටවා තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරවයි. එම සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මගින් දීර්ඝ ලෙස විමර්ශනයක් සිදු කර තිබුණා. එහිදී අනාවරණ වී ඇත්තේ මෙම යුවළ 2017 වසරේ සිට මේ දක්වා මද්‍ර වේජාවාරම් සිදු කර ඇති බවයි. එම ජාවාරම් වලින් ලද මුදල් සැකකාරියගේ මවගේ ගිණුම්වල තැන්පත් කර ඇති බවද අනාවරණ වුණා. නීති විරෝධී ලෙස ඉපයූ මුදල් යොදවා අතුරුකිරිය ප්‍රදේශයේ පර්චස් 6ක ඉඩමක් සහ එම ඉඩමේ ඉදිකර ඇති නිවස 2023 වසරේදී රුපියල් කෝටි 3කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකාරී යුවළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඔවුන්ගේ එම දේපළ අත්හිටුවීමට පියවර ගෙනුණා. සැකකාරිය අවුරුදු 32ක් සහ සැකකරු අවුරුදු 37ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකාරියගේ, සැකකරුගේ සහ සැකකාරියගේ මවගේ නමින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් 6ක් සම්බන්ධයෙන් සහ සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති සුකෝප බොහෝගේ බෝට් රථයක් සම්බන්ධයෙන්ද වැඩිතර විමර්ශන ක්‍රියාත්මකයි. තායිවානයට අවි අලෙවි කිරීම සම්බන්ධයෙන් එරට නායක ලයි චිංටේ සමග සාකච්ඡා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. තායිවානයට ලබා දිය හැකි ඩොලර් බිලියන 14ක අවි පැකේජයට ඩ්‍රෝන නාශක උපකරණ සහ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය ඇතුළත්. 1979දී ඇමරිකාව විසින් චීන රජය පිළිගැනීම සඳහා තායිවානය සමග විධිමත් සබඳතා අත්හරිනු ලැබුවා. එතැන් සිට මේ දක්වා ඇමරිකානු සහ තායිවාන නායකින් ඍජුව සාකච්ඡා කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය තමන්ට අයත් භූමයක් බව චීනය ප්‍රකාශ කරන අතර එය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ප්‍රයත්නයන් තවතුරටත් සිදු කරමින් පවතිනවා. ඇමරිකාව දීර්ඝ කාලයක සිට තායිවානයට සහය දී තිබුණා. ඒත් චීනය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගැනීමද අවශ්‍ය බැවින් දෙපාර්ශ්වයම සමබරව තබා ගැනීමටයි ඇමරිකාව මෙතෙක් කටයුතු කළේ. පෙන්ටගනේ ඉහළම ප්‍රතිපත්ති නිලධාරියෙකු වන එල්බ්‍රිජ් කෝල්පි විසින් චීන සංචාරයක නියැලීමට නියමිතව තිබුණද මෙවන විට එම සංචාරයට අනුමැතිය ලබාදීම චීනය විසින් ප්‍රමාද කරමින් සිටිනවා. තායිවානය සමග අවිගනුදෙනුව ඉදිරියට ගෙන යන්නේ දැයි ට්‍රම්ප් නිශ්චිතව ප්‍රකාශ කරනතුරු සංචාරය අනුමත කළ නොහැකි බවයි චීනය සඳහන් කළේ. යලි සිරස්තල ඩොලරය රුපියල් 354ක් දක්වා ඉහළට. කලාභවනයේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්. අප්‍රිකානු රටවල සිට පැමිණෙන්නන් විශේෂ පරීක්ෂාවකට ලක් කරන්නෑ ඉල්ලීම්. තායිවානයට අවි අලෙවි කිරීමට ට්‍රම්ප්ගේ අවධානය. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘතිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘති සවස 6:30ට. එතෙක් රැඳි සිටින්න පෑන් පෑපුවත් සමක.
2: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන ෆිල්ම් එකක් තමයි ප්‍රසන්න ජයකොඩිගේ චන්දරේගේ වයිෆ්.
1: ෆිල්ම් එකේ මියුසික් වල මොකක්ද වෙනසක් අපිට ඇහුණා.
0: ඒ නිසාම අපි කතා කළා ෆිල්ම් එකේ මියුසික් කරපු එරංග ජයවර්ධනට.
2: සවුන්ඩ් එක මියුසික් කියලා වෙනම හැම නැති වෙන මේකට බ්ලෙන්ඩ් කරන්න විදිහක් හොයද්දි මම හිතනවා ඩ්‍රම් පර්කෂන් කියන එලිමන්ට්ස් ඔක්කොම බයින් කළා. මේ චිත්‍රපටිය ඇතුළෙන්ම ඇහෙන ශබ්ද මහාන මැෂින් ශබ්ද ඒක චන්දරේ නියෝජනය වෙන ෆැක්ටරි මැෂින් අන්නේවගේ දේවල් අරගෙන මේගොල්ලන්ගේ සමාජීය දේශපාලන අර අතුලාන්තය ගැන කියවෙන හැඩයක් හදන්න ක්‍රමයක් තමයි මේක යූස් කළේ. සම්පූර්ණ වෙනස් සබ්දයක් එහෙමනේ හේතුව ඒක තමයි කියන්නේ.
1: ෆිල්ම් එකේ අවුරුදු රතකොටි සින්දුව ඔයාගේ වෙනම ස්ටයිල් එකක් නේද?
2: මම මේ නිර්මාණ කරේ ඉන්නකොට මම සාමාන්‍යයෙන් ඕනම අභියෝගයක් එක්ස්පෙරිමන්ටල් වැඩක් කරන්න හැම වෙලාවෙම ඕපන් ප්‍රසන්නයිගේ යෝජනාව ඉදීම දෙපාරක් හිතන්නතු මේ ඒකට කැමති වුණා. දැන් මේ කන්දරේක නියෝජනේ මේ බේස් එකේ ඉන්නේ කොහෙන්ද? ඔහුගේ චරිතයට ගැඹුර දෙන්න නිර්මාණය කරපු මේ ගීතයත් මම හිතනවා වා කිව්වා වගේ වෙනස්ම හැඩයකින් වෙනස්ම සද්දකින් ඇවිල්ලා තියෙනවා.
0: ෆෑන්ස්ලත් කැමති වෙයි ඔයාගෙන් ඔරිජිනල් සෝම් එකක් අහන්න.
2: ෆෑන් කරන් හිටපු පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් වගේක් තියෙනවා. ෆෑන් කරගෙන සම්මගෙන ඉතිලා තියෙනවා. දැන් මම හිතනවා අතරින් මේ අතුපොඩි විප්ලවයේ සින්දුවක් පොඩ්ඩක් මට ඒක උත්තේජනයක් දෙන දෙයක් වුණා. ඒ නිසා සමහර වෙලාවට මෑතකදීම මේ ඒ වගේ නිර්මාණ කීකටත් අත ගන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා.
0: Talk of the town.
1: ඉන්දියාවේ තියෙන ඉන්ටර්නැෂනල් කොන්සර්ට් වල ඕගනයිසර්ස් ලටනම් මේ ගෙවෙන එච්චර හොඳ කාලයක් නෙවෙයි.
0: ඒ මොකද කියනවා නම් කන්යේ වෙස්ට් ප්ලෑන් කළ තිබ්බ එයාගේ පළවෙනි ඉන්දියා ටුව එකත් මේ විදිහට ඔෆිෂියලි කැන්සල් වෙලා තියෙනවා.
1: සිකියුරිටි එකේ ප්‍රශ්න නිසා මේ කොන්සර්ට් එක කැන්සල් කරා කියලා තමයි ඒ ඕගනයිසර්ස් කියලා තිබ්බේ.
0: හැබැයි මේ විදිහටම ඉන්දියාවේ තියන්න තිබ්බ ෂකීරගේ කොන්සර්ට් එකත් කැන්සල් වෙන නිසා මේ වැඩේ පිටපස්සේ වෙන ලොකු හේතුවක් ඇති කියලා තමයි ෆෑන්ස්ලා විශ්වාස කරන්නේ. Talk of the town.
3: 98.2 98.4

0: දශම දෙකෙන් 91.4 න් සියත දිවයින පුරා
1: දැන් වෙලාව තමයි 12:27යි.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
3: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: මෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-412-414 කොන්දේසි සහිතයි. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011-414-750 අමතන්න.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011-544-5000.
7: සීඩීබි රන් ණය දෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
8: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා
9: දුවේක Facebook එකට දැම්මද?
8: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
10: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
11: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
10: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 011-812-800-800ට WhatsApp කරන්න.
12: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
13: සුවඳ දෙන මල් වනේ.
12: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ.
13: විසික් කෙරුව සිත යලිත් අහුල දෙන මල්.
12: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
13: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ.
12: සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
14: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සරිත් විත් නිවුස් සංගීතයත් සමග
15: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
14: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
16: 98.2 98.4.

0: Siéntate.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: CDB රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ඔබත් A-Levels of Sunglasses Suite-ද NIBM-ද City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධිය හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM, The City University, The Place to Be.
8: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
5: සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි.
8: ඔයත් වහලෙට වශී වෙන්න.
9: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: ඒක නෙවෙයි, දැන් මේ ඇත්තටම මට මොකද උනේ මකලෝ?
11: මොකද උනේ කියන්නේ සැන්ඩි, මේ මට ගිරවෙක් ගිලුණනේ. ගිරවා උගුරේ.
10: තාම උගුරේ.
11: මම කතා කරන්න හිතුවාම මේ ගිරවා තමයි
10: කතා කරන්නේ.
11: කතා කරද්දී පන්නේ.
10: මටත් ගිරවෙක් ගිල ගන්නවා.
11: ඒක කෑරලි ගිලලා.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
13: අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
15: සෙනසුරාද උදේ 8ට.
16: බෑවන් කෙල්ලොත් එක්ක.
15: ඇයි?
16: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
15: ඉති
16: බැනගෙන කියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
15: ඇයි වන් ඒ?
16: පස්සෙන වන් තේරුනේ රේස් එක.
15: ඇයි?
16: මගේ කෙල්ලගෙනම මන්දාකිනීනේ වක්.
15: ඈ? ඔව්.

0: දැන් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: වෙසක් සතිය තුල විශේෂ ආරක්ෂක සැලැස්මක් වෙසක් සතිය ක්‍රියාත්මක කාල සීමාවෙහි දිවයිනු පුරා විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. සේලම පොලිස් වසම් තුල දිවා රාත්‍රී ජංගම මුර සංචාර ගණන ඉහළදැන්වීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. වෙසක් උත්සව කාල සීමාව තුල බැතිමතුන්ට පීඩාකාරී වන අයුරින් කටයුතු කරන පුද්ගලින් සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි. යම් සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය සහාය අවශ්‍ය වන විටදී 118 හෝ 119 ක්ෂණික දුරකථන අංක අමතන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනුවෙන් වෝහාරික විගණනයක් ආරම්භ කරන බවයි ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේ.
0: Theater Top Story.

0: දැන් වෙලාව දවල් 1:10.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
2: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලෙ ගහන්න ඕනේ හැම එකකින් පතමදියට හොරු කියලා.
3: උඩු රවුල තිබ්බට වැඩන්නේ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
6: sorry.com ඒ වටිඩක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777.
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
11: අයියා, මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
11: අයියා, මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
14: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය පුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ്. ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි the place to be.
1: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
1: මට පාවයව.
2: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ නැහැ.
3: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල
3: අනුවටයි 0.2 අනුවටයි 0.4.

0: පුරා මේ පැයේ හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
4: Yeah, you already know who it is.

0: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
1: හරි.
0: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
1: ලුණු නිෂ්පාදනය කරනවා.
0: යකඩ අපේ මේ බොඩි ඇතුළ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රමල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
1: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
10: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
11: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: හෝම් ජුවලස් වෙබෙන් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියතයා.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: අත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ.
5: සුවඳ දෙන මල් වනේ.
4: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ.
5: විසික් කෙරුවොත් යලි අහුල කෙන.
4: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
5: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන මෙම්පුරානේ.
4: සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
6: ගැහෙනවා.
4: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සරිත් විත් නිවුස් සංගීතයත් සමග.
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
9: මේ සියත FM රියල් සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න.
10: 98.2 98.4 දිවයින පුරා

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 222 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.

0: මතට තිත.
1: දැන්වලාව හවස දෙකයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: क्रिकेट क्रीडकिन के पेट समेत तीन दो खाले में ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචන අධිකරණයේ කල් දමා තිබෙනවා. පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනන්ද යන විනිසුරු මඩල විසින්. විනිසුරු මඩල ප්‍රකාශ කළේ එම නඩු තීන්දුව සූදානම් නොමැති බවින් ඒ ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවයි. ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් කරුවන් සඳහන් කළේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකින් ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකින් නොවන බවයි. තමන් එම ආයතනයේ ස්ථිර සේවකින් ලෙස සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා තිබුණා. දැන් ක්‍රීඩා පුවතක්. නව ශ්‍රීලන්ත කාන්තා ඒ කණ්ඩායම සමග පැවති 20-20 තරගයේ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම කඩලු තුනකින් ජයග්‍රහණය කර තිබෙනවා. තරගයේ පැවැත්වුණේ රංගිරි තඹුල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුව පන්දුට පහර දුන් නව ශ්‍රීලන්ත කාන්තා ඒ කණ්ඩායම නියමිත පන්දු වර 20 තුල කඩලු 6ක් දැවී රසික ලකුණු සංඛ්‍යාව 129ක්. ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දු වර 19 පන්දු තුනක් අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් තරගයේ ජයකර්තා.
0: Theater Top Story.

Hey, good afternoon. හවස දෙකයි විනාඩි 8යි වෙලාව. මං ආවා. හවස පහ වෙනකන් ඉන්න බලාගෙන මං ආවා. එච්චර සුවෙන් සනීපෙන් එහෙම නෙවෙයි මම ඉන්නේ හොඳේ. ඉතාම ආයාසයෙන් තමයි හුස්ම ගන්නෙ. අද මේක දෙකේ එකක් තීරණය කරනවා. දිගටම හුස්ම ගන්නවද නැත්නම් අතෑරලා දානවද කියලා. අනේ මන්ද නේ වැස්සත් එක්ක අපිට නිකන් එක එක එක එක එක එක ජාතියේ අසනීපනේ. අපේ ගෙදර අයත් ඔක්කොම ලෙඩ වෙලා ඉන්නේ. හචිස් ගන්නවා කට්ටිය. ඔබ හොඳින් නේද? ලෙඩ නම් වෙන්න එපා පුතේ. මොකද මේ දවස්වල හතර අතේනේ එක එක ලෙඩ. ඉතින් ඒ නිසා පරිස්සමෙන් අසනීප කවුරු හරි ඉන්නවා නම් ඔෆිස් එකේ ඒකේ නා මාස්ක් එකක් දාන්න නැත්නම් ඔබ හරි මාස්ක් එකක් දාගෙන යන්න. හරිද? තමන් පරිස්සම් වෙන එක හොඳයිනේ නේද? රයිට් එහෙනම් WhatsApp message එකක් දාන්න 0711982894ට. මං එහෙනම් ඔන්න වැඩ පටන් ගත්තා.

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය වරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
3: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 414 414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.

0: ශ්‍රීලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0111 400 550 අමතන්න.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM, the city university, the place to be.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: 98.2 98.4

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

Ben mesela deka evvelerde mesela deka evvelerde. Okay, WhatsApp messages dapu. Hadir di aluti kumata kerana none. Itu kaling. Poddak nikang wacan ende kem poddak manggane kiuwa in passe. Menna, wisra halewala. Ane. Ada hawis itu mawa nikang. Doktor ini gawat ekanya ane behet poddak keran denna, ha? Puduma ada reaksi ene. Hiten nanti keyak turak kem. Ikan mungkin nama itu lila den. Dorak kepa, geak geak, geak idemak. Dorak nama weda nen ini den. Sandalang kahve tharuni, mata adre ini mandan. Oyaad sani punya kewan esu tu kocchi oyaa behed gatta dekila halati eno. Neni, om behed ganja ane kham meli. Behed mawa oyaag ini eno nang onna mama pada salaka balan awa. Neta aru එහෙම ගිහිල්ලා බෙහෙත් ගන්න එහෙම පොඩ්ඩක් කම්මැලි. බෙහෙත් බොන්න ඊට වඩා කම්මැලි. ඉතින් මම පුළුවන් තරම් try කරනවා මගේ immunity එකේ support එකේ වැඩේ ගොඩ දා ගන්න. හරිද මං අන්න එහෙම කෙල්ලේ. හරිනේ? මෙච්චර කල් දැනගෙන හිටු නැති කාරණාවක් නේද? ඔන්න අද දැනගන්න. හා? ස්පේන් වල දිල්. අපි අහමුකෝ සරත් සඳේ. මෙහෙම අදහවාලේ ඈ මෙහෙම අදහවාලේ සරත් සඳේ අහන්න. හතරෙන් පස්සේ වගේ බලමුද? ඒ වෙලාවට නම් ෂේප් නේද? හාද මන් දන්නා ඔයා හා කියනවා කියලා. ආයි ඉතින් මොනාද නේද? හායි කොහොමද? මේ අපේ යාළුවා මට දැන් කවි ලියනවානේ අංජුල. Yeah, හැමෝටම පොදුවේ කවියක් කියවලා තිබ්බා. ඊට පස්සේ මං කිව්වා මං වෙනුවෙන් කවියක් ලියන්න කියලා ඔන්න. ඊයේ හවස්සෙදිම ලියලෙව මං ඒක අදට තියාගත්තා. විඩාව නිවන්නට ඇසුණු හඳ සිනා පුරන්නට පිරෙන්න හඳ මොන දේ වුණත් හෙට සුදු කොච්චි වාහනවා. ජොබ් එක ගහලා ගියත් අද. ඒයි. එහෙම ජොබ් එක ගහලා යන්නේ නැහැ සුද්දා. ඔසාවත් ෂේප් එකේ මේ පැත්තට කරකවමු අපි හා සියත අහගෙන වැඩ කරන්න කියමු හරි සුදු කොච්චි වහගෙන කොමාරි කවිය ලස්සනයි ආදරෙයි ම්මා අද පළවෙනි කිස් එක ඔයාට දෙවෙනි කිස් එක දෙන්නේ කාටද ලලිතත් කවියක් කියවල ලලිත් කියලා තියෙනවා ඔය අංජුලගේ කවි වගේද මගේ කවි කියලා ආ බලමුකෝ අරවින්ද අයියා කරලිය වෙත කැඳවාගෙන ආපු සුන්දර සිනහවෙන් කටකාර වදන් වලින් රස ආකරයක් මවපු රස කරමින් දෙන හාදුවෙන් මගේ මේ සිත උමතුම කරපු නුඹ අමතක නොවේ මුතු මැණිකේ මා මියන තුරු ඌලලා මේමයි අංජුලගේ කවියත් ලස්සනයි ලලිත් ඔයාගේ කවියත් ලස්සනයි හරිද එනිසා තරහ ගන්න නැතුව ඒක පිළිගන්න හාද අංජුලගේ කවි වගේද මගේ කවි ඒව කියන්නේ පසුදු කවි දෙකම ලස්සනයි කවි ලියපු කොළු පැංච දෙන්නත් ලස්සනයි මාත් ලස්සනයි අහන් ඉන්න ඔබත් ලස්සනයි අපි ඔක්කොම ලස්සනයි. කැත කැත කවුද? මේ ෂෝ එක කවුරුර අහන්න නැත්තම් අන්න කැතයි. මේ ෂෝ එක අහනවනම් ලස්සනයි.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
2: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
3: සුවඳ දෙන මල් වනේ.
2: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි, එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
4: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
5: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712 792 741 හෝ 0712 992 312.
4: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න.

0: ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක. සියත Voice of Family. රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න. ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අපතන්න 13:19.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා අත්තිලවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අවිසාවෙලට 98.4

හවස 2 විනාඩි 48යි වෙලාව. රුමේෂ් ඉන්නවා පේසරෝ වලින්. හලෝ රුමේෂ්. සින්දු ටික නම් සුපිරි කියලා තියෙනවා. යකඩ කන්න පුළුවන් මේ වොයිස් එක අහගෙන, සින්දු ටික අහගෙන. ඔය යකඩත් එක්ක දැනේ වැඩ කරන්න. ඔයිට කල්නොත් මට මොනා හරි ඔය වගේ දෙයක් කිව්වා, මට ලාමතකයක් තියෙනවා. ඉතින් රුමේෂ් ආදරේ පැලෙන්න කියලා තියෙනවානේ. මාත් එහෙමයි. මං හැමයි ආදරේ මේ. ආදරේ කියලා මං කියන්නේ ආදරේ පැලෙන්න නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ගොඩක් ආදරේ. හරිද? අරක ඔයාගේ විදිය, මේක මගේ විදිය. හරිද? ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කවුද? ඔයා ප්‍රෝග්‍රෑම් එක කරන්න ලන්ච් අරගෙනද? ඇත්තම කිව්වොත් මම ගන්නෙ බ්‍රාන්ච්. මොකද මම 12ට විතර ඔෆිස් එන්න ඉතින් රෙඩි වෙනවානේ. මම නැගිටින්නේ ඉතින් කොහොමත් 10ට විතරනේ. එතකොට උදේටයි දවල්ටයි කියලා දෙපාරක් කන්න වෙන්නේ නෑ මට. මම ඉතින් උදේටයි දවල්ටයි එකපාර බ්‍රෙක්ෆස්ට් එකයි ලන්ච් එකයි එකපාර තමයි ගන්නෙ. ඉතින් බ්‍රාන්ච් එක ගත්තා. ඊට පස්සේ ඉතින් ප්‍රෝග්‍රෑම් එකට එනවා. ඊට පස්සේ ඉතින් ආයේ ඩිනර් තමයි ගන්නෙ. බඩගින්නේ නම් ඉන්න බෑ ඉතින්. එනිසා මේ හොඳට කාලා මණ්ඩි ෆුල් කරගෙන තමයි එන්නේ හොඳේ ප්‍රෝග්‍රෑම් එකට. හරිනේ? මාර ප්‍රශ්න තියෙන්නේ මේ කෙල්ලන්ට කොල්ලන්ට. මේ මං හිතන්නේ වර්ජිනියානේ. මේ ඔයා ගැන මට කියලා නෑනි කෙල්ලේ. ඔයා කියන්නකෝ මට ඔයා ගැන විස්තර. ඔයා ජොබ් එකක් කරනවද නැත්නම් ගෙදරද ඉන්නේ? මැරි කරලාද නැද්ද? කොහොමද ජීවිතේ ගෙවෙන්නේ පොඩක් විස්තර කියන්න. මාත් ආසයි දැනගන්න. මම මෙතන ඇවිල්ලා මගේ විස්තර ඔක්කොම කියනවා. ඔගොල්ලෝ කියන්න ඕනේ. හරිද? මට දැනගන්න. සමහර අය නම් විස්තර ඔක්කොම කියලා තියෙන්නේ. එහෙම අයත් ඉන්නවා. අපිව මතකද? ඔට්ටුයි බෑ. පොඩ්ඩක් ඉන්න බලන්න. ඒ ඔට්ටුයි වගේ කිව්වහම පොඩ්ඩක් මට නිකන් කොහොම හරි මතක් කරන්න හිතෙනවා. කිං නෝටි මට මතකයි. ආයිත මට මතක නෑ කියලානේ. ඔට්ටුයි බෑ කියලා තියෙනවා. දැන් ඔයා ඔට්ටු පරාදයි. හරිද? දැන් නම් මැරි කරලා ඇති නේද කියලා හාල් තිනවා. ඒ කාලෙත් මට මොලේ තිබ්බා, තාමත් මට මොලේ තියෙනවා. එනිසා මැරි කලේ නෑ බ්‍රෝ. ඔයා මැරි කළාද? හිතන්නේ ඔයත් එහෙම ඉක්මන් තීරණයක් නම් ගන්න නැති කියලා මං හිතන්නේ. රජෙක් වුණත් නේද? රජෙක් වුණත් මම නම් කියන්නේ ඉන්න ඕනේ තනිකඩව ගැම්මට. කිං නෝටි. එතරම් නෝටිද? නෑනේ මං හිතන්නේ.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනිවි රන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක් ආත්ම දෙන කොටු දෙකක්

0: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
3: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 011 544 5000
4: සෙනසුරාදා උදේ 8ට
5: බෑවන් කෙල්ලොත් එක්ක
6: ඇයි
5: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා.
6: ආ ඉතින්
5: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
6: ඇයි වන් ඒ?
5: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
6: ඇයි?
5: මගේ කෙල්ලගෙනම මන් දාකිනේ නේ බක්.
6: ඈ? ඔව්.
7: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
8: පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
10: සීඩීබී රන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට
11: ඒක නෙවෙයි දැන් මේ ඇත්තටම මට මොකද උනේ මකලෝ
12: මොකද උනේ කියන්නේ සැන්ඩි මේ මට ගිරවෙක් ගිලුණනේ

0: ඉරවා උගුරේ
1: තාම උගුරද?
0: තාම උගුරේ. මම කතා කරන්න හිතුවාම මේ ගිරව තමයි
1: කතා කරන්නේ.
0: කතා කරද්දී පන්නේ
1: මටත් ගිරවෙක් ගිල ගන්නවා.
0: ඒක කෑරලි ගිලලා නාටං
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහද
3: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: 98.4 ගම්පහ

0: හවස 3යි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: පෙරටු කාමෙන් උසාවියට ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු ආනයන හේතුවෙන් මතුවේ තිය අලාපිය පියවා ගැනීම සඳහා විදුලි කාස්තු වැඩි කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසලා අභ්‍යාචන අධිකරණයට රිට් පෙත් සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පෙරටු කාමේ සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු චාකුට විසින් මේ අතර ඩොලරයේ ඉහළ යාම පිළිබඳ විපක්ෂයේ හදිසි සාකච්ඡාවක් ඇඳවා තිබෙනවා. විපක්ෂයේ පක්ෂ සහ සෙසු පාර්ශවකරුවන් සාකච්ඡාව සඳහා කැඳවා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්. රුපියල අවප්‍රමාණය හරහා ආර්ථිකයට සිදුවෙමින් ඇති බලපෑම පිළිබඳ විපක්ෂයේ පක්ෂ සහ අනෙකුත් පාර්ශවකරුවන් සාකච්ඡා කිරීමට නියමිතයි. සාකච්ඡාව සඳහා බලපෑම ඇතිවේ හැකි ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස්ද සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. නිර්ධිතික මෝසම ක්‍රමයෙන් දිවෙන හරහා ස්ථාපිත වීම හේතුවෙන් පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තදවැසි ඇතිවී හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල මාතර මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අතරට අයත් උතුරු පළාතේ සහ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල සන්ධ්‍යා කාලයේ වැසි ඇතිවී හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන තරමක තද සුළං ඇතිවිය හැකි.
0: අනුවටයි දශම දෙකෙන් 98.4

හවස තුනයි වෙනාඩි 8යි. හඬ මිහිරි හරි සුන්දර පෙනුම ඇති. ඔය බැල්මේ ආඩම්බර කමක් නැති. නැති නෙවෙයි ඇති. ආයෙනෝ මුලේ ඉඳන් පොඩක් ඩාම් වෙලා ඩූම් වුණා. ඉඳ ආයෙනෝ මුලේ ඉඳන් හරිද? හඬ මිහිරි හරි සුන්දර පෙනුම ඇති. ඔය බැල්මේ ආඩම්බර කමක් ඇති. කාටත් ආදරේ හොඳ හදවතක් ඇති. හිත පිරෙන්න නුඹ දෙන කිස් එකම ඇති. එච්චර ලස්සන කවියක් ඉඳලා ඉඳලා මට ලියලා එව්වේ දිනෝජ් කර්ණසල දමිත්. දමිත් ඊයේ නම් මම ඕන් නැති එකක් එවලා තිබ්බේ. ඒ වුණාට අද එක නම් ලස්සනයි. හැමදාම ඔය වගේ කවි ලියන්නකෝ. මට නිකන් අනම්මනම් කියන්න නැතුව. කමන්නෑ කතකින් නේද? ඉඳලා හිටලා මොනා හරි කියන්නත් ඕනේ නේ. වෙනසක් තියෙන්න බෑ. ජීවිතේ වුණත් එකම විදිහට ගෙවෙනකොට බෝරින් නේ. ඒ නිසා කමන්නෑ. ඉඳලා හිටලා ඔය අනම්මනම් කියලා තෙවන්න හොඳේ. මැනික පුන්සිරි සොයිස මහත්මයාගේ සින්දුවක් දෙන්න පුළුවන් නම් කාලිකේ ප්ලේ කළේ නෑ තමයි. ඉන්න බලන්න මම එකක් බලන්නම් හරිද? අලුබෝ මුල්ලේ සංජීව රන්වින් එකේ කොල්ලෝ සෙට් එක ආදරෙන් එකතු කරගන්නවා.

0: සහ ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: වාහන 1500ක් කියනවා 2000ක් කියනවා 4500ක් හරි brand new agents විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා කවුරු හරි inside information දීලා ලාභයක් හොයාගත්ත සම්පූර්ණ වැරදි ගෙනල් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශිරම කාරණේ අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9420 අතර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තේනේ නම් අර 1782 පවා සාමාන්‍ය ක්‍රියාපරිපාටි ඇතුළේ ගෙනාව එකක් මිසක් කිසිදු ආකාරයකට එම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 2727 777.
3: වෝක්චුවලස්වෙබේ ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සැමදා ඔබ සමගයි.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
8: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
15: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
16: 98.2 98.4

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

මගෙන් ඉල්ලුවේ ජූඩ්ගේ සින්දුවක්. කවුරු හරි ඉල්ලුවා. හැබැයි මට දෙන්න බැරුව නම් මට අමතක වුණා. ඒ වුණාට අද මතක් වුණා. අන්න ඒකයි ඉතින් වෙනස හොඳේ මගේ. ඊයේ අමතක වුණත් අද හරි මතක් කරලා ආපහු ඒ ඉල්ලපු සින්දුව දෙනවා. බලංගොඩ නාලිකා. හායි. චැනල් එකක් තමයි ඉතින් ඔයත් නේද? නම නාලිකානේ නේ? කොහමද බලංගොඩ පැත්තේ විස්තර කියලවන්න මං ආසයි දැනගන්න. ඊළඟට මාත් ඉන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් සිස් කියලා දුම්බර ලලි බ්‍රෝ මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කර ගන්නවා. කෝදුව ඒෂකෝ ඒෂා මතක් කළා කියලා කියන්න හොඳේ.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩ තහනය ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: ආවරණය
6: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
12: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
13: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: 가서
1: 위샬 앤쉐이크
0: නටන්න පුළුවන් සිද්දුනේ හිතල නටන්න ඕනේ නැට වෙනවා කොමග මාන්ටි දයානි ඔයා නම් නටන්න එපා හොඳේ

සමීර, ඔයා කොච්චේ යන ගමන්ද? චෙන්නයි එක්ස්ප්‍රෙස් යනවා කියලා හිතාගෙන යන්න තියෙන්නේ හරිද? කිරිවත්තුඩුවේ සමීර හැමදාම ඉතින් ඔෆිස් එන්නේ යන්නේ දෙකම ට්‍රේන් එකේ. කොරියාවලින් මෙසේජ් එකක් ඇවිල්ලා තිනවා දිල්ෂාන්ගෙන්.

0: මටත් සින්දුවේ කියවුනා මැද හරි ඇහුනද? මෙන්ටල් කිව්වේ. දිල්ෂාන් කියලා තියෙනවා එයාගේ වයිෆ් රවිනි ළඟට. පුතා තියු අම්මා ඇතුළු පවුල කට්ටියයි කොරියාවේ ඉන්න. කොල්ල කෙල්ල ඔක්කොමයි එකතු කරගන්න කියලා.
1: Sometimes.

ඉන්දියාව විතරක් නෙමෙයි කෝච්චි වලට සින්දු හැදුනේ. ලංකාවෙත් හැදුනා. විදුලි දුම්රිය කියන ඒවා. නේද? ඉන්න කලින්ද මන්ද මේවා හැදුනේ.

කිව්වේ සමීර අහගෙන යන්නේ කෝච්චි යන ගමන්. ඊළඟට මහරගම සඳුන් එක්ක ප්‍රියන්ත ඉන්නවා. සද්දට මාව අහනවලු. Thank you ප්‍රියන්ත අයියා.

0: ரகசிய தட்ட. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩීවි රන් නැදෙන ඉස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 011 544 5000.
7: අපි චූටි ගර්ල්.
8: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එකකින් toys tela ena shadow ekin lassana drawing ekak karala thibba
7: eya tata wage hima dakshayi
8: tava amma yata nangro kirin denawane ප්‍රතිශක්ති කරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700
9: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
10: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ
11: ඉල්මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ
10: අප්පච්චි
11: ආ ඒ පාර මොකද
10: මට ජෝඩු දාලා යන්න ඕනේ
11: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්
10: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි
11: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සියත අහන්නකෝ
12: ඔය අම්මට මනාප නම්බන් අපි ජෝඩු දාලා යන්න
13: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් ඒ සෙනසුරාදා සියත T20

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be.
2: මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු
1: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය
3: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචාත්තාරේ
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
5: දිත්නක්ක වගේ ඔයත් දෙන්න කොරියා දිත්නක්ක නම් කොරියාවෙන් භාගයක් ලංකාවට අරන් තමයි ගියේ ඔව් ආරංචි ආරංචි මෝනින් ෂෝ එකේ හැමතිස්සෙම ගැන කියනවනේ නේද ඈ මොසා අපිත් මේ ඒව එනකන් තමයි බලන් ඉන්නේ නැවේ එනකන්

දිල්ෂාන් කලින් දන්නවනම් මං ඔයාට එවනවා ලිස්ට් එක. එහෙනම් මට ඔයාගේ දත් සෙට් එකම ගලවන්න තිබ්බා. දිත්නක්කත් එක්ක එකතු වෙලා. මේ පාර ඔයා බේරුණා. අද ඊළඟ පාර බේරෙයි කියලා හිතන්නපා. අපේ දෙන්න විතරක් නෙමෙයි වෙන කවුරු හරි කොරියාවට ආවත් මං එවනවා ලිස්ට් එක.

0: දැඟලාව හවස හතරයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: බදු ආතයම ට්‍රිලියනයක්ම වයි. දේශය ආතයම් දෙපර්තමේන්තුව රැස් කළ බදු ආතයම රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය 18 වනදා වන විට මෙම බදු ආතයම වර්ධව බවයි දේශීය ආතයම් දෙපර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාසයේ උද්ධමනයේ 4.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය මාර්තු මාසයේ එමාගේ 2.4% ලෙස වාර්තා වූ බවයි. මාර්තු මාසයේදී 2.7% ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1% දක්වා වර්ධනය වුණා. 3.8% වූ මාර්තු මාසයේ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අනුපාතය 2026 අප්‍රේල් මාසයේදී 7.8% දක්වා වර්ධනය වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. අරුපුතය විසඳිය හැක්කේ ඉරානයේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලින් පමණක් බව රුසියාව පවසනවා. එරට විදේශ අමාත්‍යංශය සඳහන් කළේ සාකච්ඡා හරහා එළඹිය හැකි ඕනෑම තීරණයක් ක්‍රියාත්මක කිරීමේදී ඉරානයට සහ ඇමරිකාවට සහය දක්වන බවයි. න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ ඉරානය පමණක් තීරණය කළ යුතු බවයි රුසියාව සඳහන් කළේ.
1: Theater Top Story.

بس هترايف بناري خطاي بلعبة فاتيو සාංගික දෙනකොට මට කියන්න හොඳේ කියන මෙසේජ් එකක් දාලා තියෙනවා. ස්පේන් වල දිල් සරත් සඳේ නේද? හොඳ වෙලාවට ඔය ආයෙ මෙසේජ් එකක් දැම්මේ. නැත්තම් පොඩ්ඩක් විතර චුට්ටක් විතර හොඳේ. ඉංග්‍රීසික් විතර පොඩි නිකන් සල්ප වශයෙන් අමතක වෙමින් තිබ්බේ. හැබැයි දැන් මතක් වුණා. ඊළඟට සඳ මිත්‍රයෝනි කියලා තිබ්බනේ. අනු රොමේනියාවේ අනු. ඔයයි ඔයාගේ හස්බන්ඩයි චූඩි පැටියයි ඔක්කොම එකතු කර ගන්නවා. ගෙදර කට්ටියත්

යුකේ ඉඳන් නිල්මි මැසේජ් එකක් දාලා තියෙනවා. වෙසක් කූඩු හැදුවද කියලා අහලා තියෙනවා. කූඩුවක් නම් හදන්න ඕනේ. කාලෙක ඉඳන් හිතාගෙන ඉන්නවා. කූඩුවක් හදන්න ඉතින් බලමු නේද? මේ අවුරුතේ බලමු නේද? මං කියන්නේ මේ වෙසක් කූඩු. වෙසක් කූඩු ගැන අහලා තිබ්බ නිල්මිත් නේද? ආදරෙන් එකතු කරගන්නවා සුදු නෝනා, සාලිය සම්පත්. අම්බෝ කාලෙකට පස්සේ මෙන්න ඇවිල්ලා මාව හොයාගෙන. ඊළඟට මං නෑනේ තින්නේද කියලා අහලා තියෙනවා මේ රංග. රංග ඔයා නැති වෙනවද එහෙම? ඔයා ඉන්නවා, හිතේ කොනක ඉන්නවා. හරිද? ඔය ලස්සන සින්දුවක් කියලා තිනවා. ඒ වුණාට ඒ සින්දු ගොඩාක් පරණ වැඩි, හොඳ වර්ෂන්ස් නැහැ. ඒ වගේ වයිතින් රේඩියෝකේ ප්ලේ කරන්න අමාරුයි සුදු. අපි එනිසා මේක අහමු හොඳ. අද නැත්ත ඔයාගේ යාළුවා අර අයියන්ඩි ලක්ෂ්මන් අයියා, එයාවත් එකතු කරගම්.

දිල්ෂාන් කූඩු හදන කතාව කිව්වහම දිල්ෂාන් කියලවල අපි පැටව ගොඩක් හදමුද වෙසක් කූඩු එල්ලන්න කියලා. එපා, මං ආස නෑ. මං ආස කූඩුවක් තනියෙන් තියෙනවට. ආව මෙතන ෆර්නැන්ඩෝ ෆර්නැන්ඩෝ ෆර්නැන්ඩෝ එම සින්දත් තියෙනවා ඔයාට. ඒ සින්දුව නම් ප්ලේ කරන්න විදිහක් නැහැ. මේකට එකතු කරගන්නවා හොඳේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනුත්.
6: දලල ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
9: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
10: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
11: වෙයි. ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: මහත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: තායිලන්ඩ් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
14: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
15: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
16: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
17: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
18: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
1: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

මහනුවර ජයනාත්. තාත්තා ගැන කියන සින්දුව. මේ කිල්ලුවේ අනු ඇයිවන් මේ සිද්දුවට එහෙම කිව්වේ කියලා දන්නවද? ඒ කාලේ ජෝක් එකක් මේක. මේක කියනවා

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
3: සන් ක්ලාසස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and අංශිකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 11

0: අනුනවයේ සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: තාත්තේ මෙන්න ඔය අයියා කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712800800ට

0: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
2: කුමාරයා.
0: මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
2: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
3: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
4: ප්‍රවේශපත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712 792 741 හෝ 0712 992 312 312.
3: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

හදල එල්ලන්න ඕන වුනොත් කතා කරන්න. ඇයෝ අයිනි මගක්ද? ඉතාලිය රාබටාම සේජක දාලා තියෙන්නේ. අද උම්ම එපාලු අපිට බෝවෙයි කියලා තියෙනවා. ඒයි පිස්ස කොල්ලා, මට වීස් එක නැතුව හෙබිරිසාවක ඇස්සමුකුත් නැහැ. වීස් එක එහෙම බෝවෙන් නැහැ. මෝඩ පැටියා පිස්ස කොල්ලා, වීස් එක හැදෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒවා කියන්න බෑ දැන්. මොකද මම මෙතනට පැමිණියේ සින්දු දෙන්න මිසක් ඒ ගැන කතා කරන්න නෙවෙයිනේ. අපේ සින්දුව කෝ අමතක වුණා මයි අම්මා. ඊළඟට දෙනවා හොඳේ. ඇඳුම් මහන ගමන්නෝ ඉන්නේ නිරෝ ෆැෂන් එකේ. අපේ ගෑනු ළමයා, ඔයා මට වගේ නම එවල නෑනේ රත්තරන්. නිරෝධ නම. වව්, ලස්සන ෆොටෝස් ටිකකුත් එවලා තියෙනවා ඇඳුම් වල. එයා මට දාපු පළවෙනි මැසේජ් එකලු. ඇයට සතුටුයි මං එයාට රිප්ලයි කළා කියලා.

0: සියතට හතර වටේම පත්තර තප්පරයට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් කොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000
7: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
8: මොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
9: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
10: ඒක නෙවෙයි. දැන් මේ ඇත්තටම ආඩ මොකද උනේ මකලෝ?
11: මොකද උනේ කියන්නේ සැන්ඩි මේ මට ගිරවෙක් ගිලුණනේ. ගිරවා උගුරේ.
10: තාම උගුරේද?
11: තාම උගුරේ. මම කතා කරන්න හිතුවාම මේ ගිරව තමයි
10: කතා කරන්නේ.
11: කතා කරද්දී පන්නේ.
10: මටත් ගිරවෙක් ගිල ගන්නවා.
11: ඒක කෑරලෙක් ගිලනද?
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
14: සෙනසුරාද උදේ 8ට
15: බැවන් කෙල්ලොත් එක්ක
16: ඇයි
15: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා
16: ආ ඉතින්
15: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
16: ඇයි වන් ඒ
15: පස්සේ නේ වන් තේරුනේ රේස් එක
16: ඇයි
15: මගේ කෙල්ලගෙන මන් දාකිනේ නේ වක්
16: ඈ ඔව්
17: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
0: අනුවටයි දශම හතරෙන් කළුතරට කළුතරට සියත

විස්ස පහට විනාඩි හතරයි තියෙන්නේ. හම යන්න හදන්නේ. එපා කියන්න නම් එපා ප්ලීස්. මොකද වෙලාව ආවම අපි කවුරුත් යන්න ඕනේ. හරිද? දැන් හරි වෙලාව. පහට විනාඩි හතරයි කියන්නේ තව පොඩ්ඩකින් එනවා එනවා. ගිරවයි කෑරලයි එනවා. දන්නවනේ? ලාඩන් එකේ ට්‍රේලර් එක ඇහුවා නම් දන්නවා. මොකද්ද මම කියන්නේ කියලා. ඕකේ, එහෙනම් අපි හෙට හම්බෙමු. මට WhatsApp messages දාපු ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ආඩිලා නිරෝෂ් හංගලින message එකක් දැම්මා. ඊළඟට කවුද මෙයා? සම්පත් අයියා. ඔයාවත් එකතු කරගන්නවා. අනුරුද්ධ ජයසිංහත් ඉන්නවා.

තව නම් ගොඩක් තිබ්බා. කියවන්න වෙලාව තමයි මදි. ඔක්කොම කටි ආදරෙන් එකතු කරගන්න හොද. හරි එහෙනම් හෙට හම්බෙමු අපි. බයි. මංගාගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.

0: සුබ සන්ධ්‍යාවක් හවස 5යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO. නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: පිරිසිදු කාරකම ලෙහෙලට විදෙස් රටවලින් අමුද්‍රව්‍ය ආනයනය කර නිෂ්පාදනය කරන පිරිසිදු කාරක මිල 10%කින් ඉහළ නංවන බව දේශීය ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ සංවිධානය පවසනවා. එහි ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න සඳහන් කළේ ඇමරිකා ඩොලරයේ වටිනාකම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.
2: අමුද්‍රව්‍ය ආනයනය කළ නිෂ්පාදනය කරන ඩිටර්ජන් වර්ග, ප්ලාස්ටික් බෝතල් වර්ග, ඒ වගේම අත්ග්ලව්ස් වර්ග ආදී සියලුම පිටරටින් ගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදනවල මිල 10%කින් මිල ඉහළ දැමීම සිදු කරන්න වෙනවා අපිට. මොකද එහෙම නැතුනොත් මේ කර්මාශාලාවල තියෙන අපිට පිරිවැය දරා ගන්න බැරුව කර්මාශාලා වැහෙන තත්ත්වයකට උදා වෙනවා. ඩිටර්ජන් වර්ග කිව්වම තියෙනවා හෑන්ඩ් වොෂ් එක, ටයිල් ක්ලීනර්, ටොයිලට් ක්ලීනර් එක, ඩිෂ් වොෂ් එක.
1: ඇමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 354ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් වටිනාකම රුපියල් 242.63. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය දැක්වුනේ රුපියල් 253.84ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 242.30ක් ලෙස දැක්වුණා. දැන් විදෙස් පුවතක්. පකිස්තාන හමුදා ප්‍රධානියාගේ ඉරාන සංචාරයේ අරමුණ අවබෝධතා ගිවිසුමක් නිවේදනය කිරීම බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉරානය සහ ඇමරිකාව අතර පවතින දුරස්ථභාවය අවම කිරීමද සංචාරය අරමුණක්. පකිස්තාන හමුදා ප්‍රධානී අසීම් මොනිර් ඉරානයට පැමිණෙනු ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති 5:30.
0: සියත ටොප් ස්ටෝරී.

0: ังSandy
1: Howdy makkala man hite adath denna thi dannae kiyala
2: ei bayya me
1: hari thin
2: amme me man nathi athare man ahagena hitiye me ewa dawasak katha wenawa me menisuma me neethi dala hadanna ore me
1: man mehetan neethiyak gen neethi
2: menisuma hari gassanna me neethi dala hewa hadanna de
1: awadi nikan positive patta katha kala ne
2: oh ne ha අන්න බල නීති අමුතු නීති තියෙන රටවල් ගැන එහෙම මං බලාගෙන කතා කරා. මෙහෙමයි දැන් නීතිවල තියෙනවා සැන්ඩි මේ අමුතු කෑල්ල.
1: ඔව්.
2: ඒ කියන්නේ සමහර නීති තියෙනවා අපි සාමාන්‍යයෙන් කරන්නේ නැති දෙයක්. සාමාන්‍යයෙන් ඕනම රටක වගේ කළාම ඒක හරි නෑ.
1: ඔව්.
2: එහෙම එකක් කළාම ඒක නීතියෙන් වරදක්.
1: ඔව් හොරකම් කරන එක හරි නෑ.
2: හරි නෑ. හරි නෑ නේද? නේද? හොඳ නෑ නේද? ඊට පස්සේ දැන් සමහර ඒවා තියෙනවා කරන එක හරි නෑ. හැබැයි නීතියෙන් වැරද්දක් නෑ. දැන් ඕපදූප හොයනවා.
1: ආ.
2: ඔගේ එකක්. හරි නෑ
1: නේද?
2: ඒ හරි නෑ.
1: හැබැයි නීතියෙන් වැරද්දක් නෙවෙයි ඒක.
2: නීතිය හොඳ වෙලාවට නේද? දැත්ත මේව කරන් දෙන්නේ.
1: අපිට මේකත් නවත්තන්න.
2: දිගටම ඇතුළෙ ඉන්න වෙන්නේ. එහෙම දේන. ඒ අතරේ සමහර රටවල් වල සමහර සමාජයන් වල වෙන තැන් වල අපි කලාට කමක් නැති ඒවා.
1: ඔව්.
2: හැබැයි ඒවා එහෙදි කළොත් හෙඬලෙදි. දැන් ඔය ඒවා ගේවට කත්තම
1: කිව්වා.
2: සමහර තැන් වල චූයින් ගම් කෑවොත් එහෙම
1: බෑ
2: ඔට්ටු නැහැ. ඉතින් තහන. ඕකේ අනිත් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර දේවල් තියෙනවා අපි ඒක නොකර හිටියොත්.
1: නොකර හිටියොත්.
2: ඔව්. හා නොකර හිටියොත් වැරදි. අනිවාර්ය කරන්න.
1: නාන්න නැතුව හිටියොත් වැරදි. ඒ වගේ කද්ද.
2: නාන්න නැතුව ඉන්න කරයි ඇතුළේ වැරදි. බම්බේ කරන්නේ දැන් නැති කම ඉන්නේ. මේ හැම නීතියක් නැහැ නේ. නැත්තම් මේ හැමදාම මේක මේ වැඩසටහන නහය වහගෙන කරන්න අමාරු. හැබැයි සමහර රටවල් වල ඒ වගේ ඒවා නීතියෙන් නොකර ඉන්න ඔට්ටු නැහැ. නොකර හිටියොත් වැරදි.
1: මේ
2: නීති කියන්නේ හැරි මෙතින් අමුතු දෙයක් තමයි. මං අමුතු එකක් කියන්න හිතාගෙන අද ආවේ.
1: ඒ කියන්නේ දැම්ම කියන්නේ.
2: ආ දැන් චුට්ටක් කියනවා.
1: ආ හරි කියන්න බලන්න.
2: ඔයා දන්නවද සැන්ඩි මෙක්සිකෝවේ. මෙක්සිකෝවේ. හිරේ යන්නේ වැරදි කළාමනේ.
1: ආ.
2: ඔ මයික් එක උස්ස ගන්නකෝ සමන්න.
1: අනේ මයික් එක.
2: කටේ ගන්න මයික් එක හදා ගන්නකෝ ඉතර වෙලා. නිකන් බඩ ගාගෙන කතා කරන්න.
1: මගේ තාමඩ දෙල්ල බිව. හරි.
2: දැන් මිනිස්සුන් හිරේ දාන්නේ මොකක් හරි වැරද්දක් කළාම.
1: ඔව් ඔව්.
2: මෙක්සිකෝවේ කවුරු හරි හිරෙන් පැනලා ගියොත්.
1: හරි.
2: ඒක වැරද්දක් නෙවෙයි.
1: හිරෙන් පැනලා ගියොත් වැරද්දක් නෙවෙයි.
2: හිරෙන් පැනලා ගියොත් වැරද්දක් නෙවෙයි.
1: ඉතින් අමුතුයි නේ නීතිය.
2: අමුතුයි තමයි. ඒක නෙවෙයි
1: කියන්නේ.
2: අමුතුයි මම විස්තර කියන්නකෝ පස්සේ කියන්න.
1: ඉතින් මේ තව විස්තර තියෙනවා කතා කරන්න. මාළඹේ පුංචි කාරණිවස ගැන අපිට විස්තරයක් තියෙනවා කතා කරන්න. ක්‍රේසි වෙන්නේස් ගැන කතා කරන්න ඕනේ. ඉතින් හවස 6 හමාර වෙනකන් ඉන්න නේ.
2: හොඳ ලාඩම්.
1: හැන්නයි ජාමේ.
0: ලාඩම්.

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුමක් ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147550
3: ඒලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-327-777 Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
11: 98.2 98.4

0: ඔබ වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: 라당. 샌디
1: 마카로
2: 찰리 맘미야 한니 왜 됐나게 왜 됐나마 캐머티 이네드 නිදහසට
1: මම හරිම කැමති දෙයක් නිදහස.
2: කැට් පැහැදිලි කරා.
1: වැඩිපුරම නිදහසේ ඉන්න කැමති. ජොබ් එකක් කරන්න නැතුව නිදහසේ ඉන්න දෙනා ඒකත් කැමති.
2: ආ හරි. පැහැදිලිව ගන්න එපා. දැන් ඔය එකපාරට ගම මම හරිම කැමති දෙයක් නිදහස කියලා කිව්වම අපි දැන් අනිත් මිනිසුන්ගේ නිදහස නැති කරන්නද කැමති? Taman නිදහසේ ඉන්නද කැමතිද? මම පැහැදිලි කරගන්න එපා. දැන් අපි චාලි අරන් හරි කැමති නිදහසේ ඉන්න.
1: ඔව්.
2: ඒකද මේ ගැට ගන්නවත්
1: නැත්නේ.
2: කීකරු ආදයන් ඕන කෙනෙක් එහෙමයි සන්නේ. ඕන සතෙක් ඕන මිනිස්සෙක්.
1: ඔව්.
2: කැමති නිදහසේ ඉන්න.
1: නිදහසේ ඉන්න.
2: හැම මිනිස්සෙක්ම පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකද වා තාම තනිකඩ වාට කවුරුත් කැමති වෙන්නේ නැත්තේ. ඒ මිනිස්සු කැමති නිදහසේ. අන්නේ හින්ද තමයි මෙක්සිකෝව නීතියක් තියලා තියෙන්නේ හිරෙන් පැනලා යන්න උත්සාහ කිරීම වරදක් නෙවෙයි කියලා.
1: නිදහස කැමති නම් ඒක ගන්න.
2: ඔව්. කැදි මිනිස්සේ නිදහස හොයාගෙන මේ පවුරු පදනම් බිඳගෙන ඉගිල්ලිලා යන්න හදන එක වැරද්දක් නෙවෙයි සැන්ඩි. බලන්න හරි හරි ලස්සනයි නේද ඒක?
1: ලස්සන කෙසේ වෙතත් දැන් හිතන්නකෝ හොඳ මැරේක්.
2: ඔව්.
1: හොඳ මැරේක් කියවම හරියන්නේ
2: නැහැ. හොඳ හොඳ නම් මැරේක් වෙන්න බෑ නේ සැන්ඩි.
1: නරක මැරේක්.
2: නරක මැරේක්.
1: නරක
2: සොරෙක්.
1: නරක සොරෙක්.
2: ඔව්.
1: ඉතින් ඊළඟටත් කරන්නේ සොරකම් කරන එකමනේ.
2: ඔව් ඒ උනාට මිනිස්සු කැමතිනේ නිදහසේ ඉන්න. බලන්න මේ සංකල්පේ ලස්සන. කියන්න හැදුවේ දැන් හිරකාරයෙක් ගැන වුණත් ඒ හිතලා තියෙන විදිය දැන් අපිත් කියනවානේ සිරකරුවෝද මනුස්සයෝ. ඒ හැබැයි ඒ වාරියක් දැන්නේ ඔළුවට කරුවද මනුස්සයෝ තමයි. හැබැයි දෙන්නේ ඔළුවට එහෙමනේ තියෙන්නේ. ඔයාදේ කොච්චර ලස්සනද කියලා. හරියට හරියට අපි පුංචි සතෙකුට කුරුල්ලෙකුට පොඩි ළමයෙකුට නිදහස දෙනවා වගේ. දැන් ළමයිත් එහෙමනේ එපා කියන දෙමනේ කරන්නේ. ළමයෙක්ව මොකක් හරි දෙයකින් වළක්වන්න හදන්න මොකද වෙන්නේ?
1: ඒකමයි කරන්නේ.
2: ඒකමයි කරන්නේ. එතන ඒක තමයි මෙක්සිකෝයේ කට්ටියත් හිතලා තියෙන්නේ හිරකාරයෙක්ව හිර කරලම තියාගන්න හදනකොට එයාගෙන් එන්න පුළුවන් නැචරල් රියැක්ෂන් එක මොකක්ද?
1: යන්න පුළුවන්.
2: යන්න ට්‍රයි කරනවා. එයාට ඕනේ හිර කරලා තියාගන්නකොට එතනින් නිදහස් වෙලා යන්න. ඒක සාමාන්‍ය මානුෂික අවශ්‍යතාවයක්. ඒ හින්දා එයා පැනල යන්න හැදුවොත් ඒක වැරද්දක් නෙවෙයි.
1: අනේ.
2: හරි ලස්සනයි. මෙහෙමයි.
1: හැබැයි මං හිතන්නේ ඔහේ ඒ කියන්නේ මෙක්සිකෝවේ ලේසියෙන් පැනලා යන්න බැරුව ඇති නේද?
2: කොහෙන් හිරගෙවල් ඉතින් ලේසියෙන් පැනලා යන්න හදන්නේ? ලේසියෙන් පැනලා යන්න හදනවා අර කඩුළු පැදීම තරගිසව්වට තියෙන කඩුළු. ඒව හදනවා ලේසියෙන් පැනලා යන්න. හිරගෙවල් හදන්නේ ලේසියෙන් පනින්න
1: නෙවෙයි
2: බැරි වෙන්න. හැබැයි මේක පොඩි කැච් එකක් තියෙනවා.
1: මොකද්ද?
2: දැන් මේ කියනවානේ හිරගෙදරින් පැනලා යන්න හදන එක වරදක් නෙවෙයි කියලා.
1: ඔව්.
2: හැබැයි ඒක සෑහෙන ලොකු පරිප්පුවක් ඊට පිටිපස්සේ තියෙනවා.
1: මොනවාද?
2: ඒක පස්සේ කියන්න.
1: පරිප්පු.
2: මෙක්සිකෝවේ පරිප්පු. පස්සේ කතා කරමු මේ ගැන.
0: ලන්ඩන්.

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
1: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහායක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියතය.
4: ගියක් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවේ ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
2: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112200
3: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා
4: දුවේක Facebook එකට දැම්මද
3: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
6: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
5: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
1: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
7: සුවඳ දෙන මල් වනේ
1: රයිනි තින් චුට්ටක් දඟයිනේ
7: විසික් කෙරුව සිත යලිත් අහුල කෙන
1: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්
7: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ
1: සනුක තමයි කුමාරයා මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
8: ගැහෙනවා
1: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
9: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත්සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
10: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312
9: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත

0: කරලා තියෙන දේවල්නේ.
1: කොල්ලු කක්ටේ දිර ගොම් කරන්නේ. එද මොඩයි ඒක. හැබැයි ඒවත් කළා අපි එක කාලෙක.
0: වාහනවලට.
1: වාහනවලට.
0: දැන් ওই මාළ බේ පුංචි කාණියස ගන්නෙන් කියන්න හදන්නේ.
1: මේ පැත්තට තව පොඩ්ඩක් අරගෙන ඉඳි ආවේ නෑ. මේ පැත්තට ආවේ නෑ නේද? ඒ ආවම නෑ මේ පැත්ත.
0: කරකුන්නේ නෑ
1: නේද? හරියට කරකුන්නේ
0: නෑ. දැන් වාහන තියෙනවා මාළ බේ පුංචි කාණියසෙ.
1: රෝද කරකිනවා ඒක.
0: රෝද කරකිනවා. ඒ වගේ තියෙන හොඳට රෝද කරකිනවද කියලා බලනවා ඒගොල්ලෝ. හරියද? කියන්නේ චෙක් කර. ඉතින් ඒගොල්ලෝ චෙක් කර.
1: අනේ මේ මේ මොඩ කතා කියන්නේ බලන්න. ඒ වගේද ඒගොල්ලෝ වාහන ගිරල්ලා පුංචි කාර් දිවසට හොයිස්ටර්ස් වල දාලා උස්සලා රෝද කරකවන බලනවා.
0: ඒ කියන්නේ බ්‍රේක් සිස්ටම් එකේ අවුලක් තියෙනවද? ඒව බලන්නේ.
1: ඒව බලද්දී
0: ගියර් බොක්ස් එකේ අවුලක් තියෙනවද?
1: සෙන්සර්ස් වැඩද?
0: ආ ඒ ඔක්කොම බලපානවනේ රෝද වලට.
1: ඒ ඔක්කොම බලපෑවම නිරෝධ
0: කරකැන්නේ
1: නැත්නම් රෝධ කරකෙද්ද තුන
0: ඒක තමයි චෙක් කරනවා කියන්නේ. තේරෙනවද? ඒක ගැඹුරු මනසක් තියෙනවනේ තේරුම් ගන්න.
1: මේක නම් හොඳටම තේරුණා මට.
0: ඉතින් ඔය හැම දෙයක්ම මාළඹේ පුංචි කාර්නිවසෙන් කියන්නේ වාහනවල චෙක් කරනවා. ඉතින් වාහනයක් ගන්න ගියාම අපිට අර හිතේ නිදහසෙන් වාහනයක් ගන්න පුළුවන් තැනක් තමයි මාළඹේ පුංචි කාර්නිවස කියලා කියන්නේ. අපිට හිතන්න දෙයක් නැහැ. වාහනේ ප්‍රශ්න තියෙනවද, ගියර් බොක්ස් එකේ අවුලක් තියෙනවද, එයා බෑග් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා අපිට හිතන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒවා හොඳට බලලා කරලා තමයි කස්ටමර් කෙනෙක්ට වාහනේ විකුණන්නේ. අනිත් එක තමයි ඒගොල්ලෝ කියනවමකලු වාහන ලංකාවේ 400 ගෙනල්ලා දෙනවා. ඒ කියන්නේ විකුණන්න කියලා. දැන් මේගොල්ලෝ කියන කුරුණෑගල, බදුල්ල, බණ්ඩාරවල, නුවර, නුවරඑළිය, මාතලේ
1: හතරට වැඩිය කිව්වද එතන?
0: 400 කියලා කිව්වේ.
1: ඊට පස්සේ හතරට වැඩිය කිව්වද?
0: දිසාවන් හතරක් නේ මකලෝ.
1: දිසාවන් තියුනේ හතක් තියෙනවා. ඉතින් කොයි හතරෙද්ද ගේ නැත්තේ එතකොට?
0: මේ මේන් මේන් හතර. අනේ බෑ ඔයත් එක්ක අනේ නපුරු වෙලා. අරද ඉතින් ඔය වගේ හැම පැතින් කොළඹ ගම්පහ කළුතර ප්‍රදේශවලින් එතකොට ගාල්ල මාතර හම්බන්තොට මේ වගේ හැම පැත්තෙම වාහන එනවා මාළඹේ පුංචි කාර් නිවසට. ඒ එන හැම වාහනයක්ම මාළඹේ පුංචි කාර් නිවසේ ඉන්නව වෙනම සෙට් එකක් සහයගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකේ. ඒකට දාලා හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සලා හොඳට චෙක් කරනවා. චෙක් කළා තමයි ආයේ කස්ටමර් කෙනෙක්ට විකුණන්නේ වාහනේ දාන්නේ. ඉතින් හිතේ සැකයක් බයක් නැතුව නිදහසේ වාහනයක් ගන්න පුළුවන් හොඳම තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස. මේ නෙඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ. ඉතින් ක්‍රේසි වෙන්දේසි ගැන තික්මර මතක් කරන්නම්. දැන් මේ එන සිකුරාදා කියන්නේ හෙට දවසේ ක්‍රේසි වෙන්දේසි නැහැ. අපි ක්‍රේසි වෙන්දේසි ලබන සතියේ සිකුරාදට දාලා තියෙනවා. ඒ නිසා හැබැයි අපි මේ දීලා තියෙන සර්ප්‍රයිස් gift එකට ඔයාලට ලන්ස් තියන්න පුළුවන් කියන එක අපි මතක් කරනවා. ඒ නිසා රෙඩි වෙලා ඉන්න. අපි කොයි වෙලේ මේ සර්ප්‍රයිස් gift එක මොකක්ද කියලා කියයිද දන්නේ නැහැ. ඉතින් ලන්ස් තියලා තියෙනවා නම් ඒක ඔයාට වාසියක් වෙයි. මෙන්න register වෙන විදිහ REG කියලා type කරන්න, his tanak tiyana KW කියලා type කරන්න, message එක 3944 SMS කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ලන්සු තියන්න. ඊළඟ සිකුරාදා හවස 6:00 වෙනකන් KW කියලා type කරා, his tanak tibba adu ලන්සු type කරා, message එක 3944 SMS කළා.

0: ัง
1: අපි ඉස්සෙල්ලා කතා කර කර හිටියේ මේ මෙක්සිකෝවේ හිරෙන් පැනලයාම වෙනම වරදක් හැටියට සලකන්නේ කියලානේ.
2: වරදක් නොවේ.
1: වරදක් නොවේ. ඒ කියන්නේ පැහැදිලිව කියනවා නම් මෙක්සිකෝවේ හිරගෙදරකින් හිරකාරයෙක් හිරෙන් පැනලා යාමට තැත් කිරීම වෙනම වැරද්දක් හැටියට ගණන් ගන්නෑ. හැබැයි මෙහෙමයි.
2: බැයි මෙහෙමයි.
1: ඔය හැම එකම තීරවා සැන්ඩි. හැබැයි මෙහෙමයි කියලා
2: කැලක්.
1: කැලක්. ඒ කැල තමයි වැඩිපුර අහගන්න ඕන වන
2: වෙලාවක.
1: මොස්ලත් එහෙමයි. අපි ලබන අවුරුද්දේ ඕගොල්ලෝ හැමෝටම ලොකු බෝනස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙහෙමයි. ගැටි බඩු බඩු. මේකෙත් ඒ වගේ. හැබැයි මෙහෙමයි. හිරෙන් පනින්න යනකොට ඔයා හිරගෙදර දේපල වලට කිසියම් හානියක් කළොත් ඒක වැටෙන්නේ රාජ්‍ය දේපල හානි කිරීම කියන කැටගරියට. ඒක පරිප්පුව ටිකක් ලොකුයි සැන්ඩි.
2: ආ බලන්න දඬුවම.
1: දඬුවම මෙතන කියලා නෑ. මේ ටිකක් ලොකුයි. ඒක ලොකුවට හම්බෙනවා ඒක. ඊට පස්සේ හිරගෙදරින් පැනලා යන්න ඔයාට සිද්ධ වුණොත් හිරගෙදර ඉන්න ආරක්ෂක නිලධාරීන්ට ගාඩ්ලට පහර දෙන්න. ඒකේ පරිප්පුව සෑහෙන ලොකුයි සැන්ඩි.
2: ආ සෑහෙන ලොකුයි.
1: සෑහෙන ලොකුයි. ඒ එවලෙමත් දඬුවක් හම්බෙලා පස්සෙත් දඬුවක් හම්බෙන වැඩක්. ඊට පස්සේ ඔයාට හිරගෙදරින් පැනලා යන්න ආයුධ පාවිච්චි කරන්න සිද්ධ වුණොත්.
2: ඕකේ.
1: වකරි උල් ආයුධයක් හරි මොට ආයුධයක් හරි එහෙම නැත්නම් ඩිෂුම් ඩිෂුම් කියන ආයුධයක් හරි පාවිච්චි කළොත්.
2: හරි.
1: ඒ ආයුධේ ආයුධේ හැටියට ඒකෙත් පරිප්පුව සෑහෙන ලොකුයි සැන්ඩි. ඊට අමතරව ඔයාට සිද්ධ වුණොත් හිරගෙදරින් පැනලා යන්න නිලධාරියෙකුට පගාව දෙන්න. ඒක පගාව දීම යටතේ වෙනම ලොකු පරිප්පුවක් ඒකට එකතු වෙනවා සැන්ඩි. ඊට පස්සේ ඔයාට සිද්ධ වුණොත් හිරගෙදරින් පැනලා යන්න හිරගෙදර මොනවා හරි ලේකඩ වෙනස් කරන්න. එතකොට ඒක කූට ලේකඩ සකස් කිරීම යටතේ තව ලොකු පරිප්පුවක් සෙට්ටෙට වැඩක් සැන්ඩි. ඉතින් ඔයාට බැරි වෙලාවත් පුළුවන් වුණොත් හිරගෙදර දේපල වලට හානි කරන්න නැතුව ගාඩ්ලට පහර දෙන්න නැතුව
2: හරි
1: කාටවත් පගාව දෙන්නේ නැතුව
2: හරි
1: ආයුධ පාවිච්චි කරන්නේ නැතුව කූටලයකට සකස් කරන්නේ නැතුව නිකන් හිරගෙදර මෙහෙම ඉඳලා එකපාරටම පුෂ් ගාලා හිරගෙදර එළියට යන්න.
2: එහෙම
1: යන්න පුළුවන්ද හිරගෙදර?
2: අතුරු දාම වෙනවද?
1: හිරෙක්ටි අගෙදර ගත් එළියට වයින්ද බෑ කාට හරි වාට්ට
2: අනේ අනේ
1: ඒවකෝ හිරෙන් පයින්.
2: හැබැයි මෙහෙම.
1: හැබැයි මෙහෙම. ආ හිරෙන් පැන්නොත් නෑ නෑ ඒක වරද්දක් නෑ. හැබැයි ඔයා හිරෙන් පනින ගමන් මෙන්න මේ ටික කරලා තියෙනවා මල්ලි එන්න කන්න එන්න කියලා ඒකට අවශ්‍ය ඒ ටික ඉතින්
2: කරගෙන යනවා.
1: හැබැයි මෙහෙම.

0: අවස පහයි විනාඩි 50යි.
1: රොක් වෙමෝ සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
0: සියත පත්තරේ.
1: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අම්‍රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: අයියා මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.

0: ඇඟිලි කවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: දැන් වෝක්ෂුවලස් වෙති වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01124400414 කොන්දේසි සහිතයි. වෝක්ෂුවලස් සමතව ඔබ සමගයි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධන දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා. NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
3: ඇලුමිනියම්නේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. අප්පච්චි,
6: මට කුරුල්ලෙක් ඕනේ.
7: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නවා පුතේ.
6: අප්පච්චි,
7: ඒ පාර මොකද?
6: මට ජෝඩු දාලා යන්න ඕනේ.
7: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
6: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
7: සියතේ සියතේ, සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
8: ඔය අම්මට මනාප නම්බන් අපි ජෝඩු දාලා යන්න.
9: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් ඒ සෙනසුරාදා සියත T20.
10: අනුවටයි දශම දෙකෙන් 98.4.

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
0: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු. ඩොලරය රුපියල් 354ක් දක්වා ඉහළට, පිරිසිදු කාරක මිලක් වැඩිවෙයි. එජාපයෙන් අපනයන කරුවන්ට දැනුම් දීම. බදු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි. පිල්ලයන් හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රතිචාර. ක්‍රිකට් ආයතනයට නව විවස්ථාවක්.
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: Ladang.
1: හානේ පැයක් ගිහිල්ලා නේද?
2: ඒකනේ.
1: ඒකනේ.
2: තේරෙන්නේ නැද? පැයක් යනවා.
1: පැයක් කරා තේරෙන්නේ නැහැ. අද ලෝක තේ දිනේද මොකද්ද කියලා තාරජ්‍යයක් තියෙනවා නේද?
2: තේ දිනේ.
1: තේ කප් බීලේ මොකද කියලා?
2: තේ කප් බීලේ. නෑ. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපි දෙන්න රස කර කර තේ කප් බමු.
1: ඔය ප්‍රෝග්‍රෑම් එක ඉවරලා තමයි මම කිව්වේ දැන් මේක නවත්තලා මගින් ගිහිල්ලා තේ බීලෙන්න මොකද මේක මේ?
2: මොකද?
1: මොකද්ද මේක මොකක් කියලා හිතුවද? කිදි කිදි දිලා නවත්තලා කි තේ බොන්න.
2: මම තේ එහෙම කිව්වත් දන්නේ
1: නෑනේ. හරි ෂොක්. බුදුම රස්සාවක් දේ යකෝ මේ.
2: ඕන වෙලාවක තේ කප් බීලේ.
1: ලෝක තේ දිදේ කියලා බෑ මේක කරලා ඉන්න. මේක ඉවර වෙලා තේ බැයිදම් ඕන එක.
2: කෝපි හරි.
1: කෝපි හරි. බෑනේ කෝපි බෑ.
2: කෝපි බෑ.
1: තේ දිදේට කෝපි බීලා හරියන්නේ නැහැ. මම කියන්නේ ගිය සැන්ඩි මේ දැන් අපි මේ ඉස්සෙල්ලා කතා කළේ මේ මෙක්සිකෝවේ අර හිරෙන් පැන්නට කවන්න.
2: වගේ දිදේට කවන්න.
1: ඔය දිහිරෙන් පැන්නට කවන්න මේ ටික කරන්න එපා කියලා නේ කියලා.
2: ආ
1: ආ. ඒ වගේ ටිකක් අමුතු නීතියක් ගැන කතාවක් මේ දවස්වල තියෙනවා මේ උතුරු කොරියාවේ.
2: උතුරු කොරියාවේ.
1: ඔව්. උතුරු කොරියාවෙන් ආරංචියක් తీරවා මේක ඉස්සෙල්ලම මේ අන්තර්ජාලයේ මේ මීම් වල තමයි දැක්කේ. උතුරු කොරියාව තීරණයක් අරගෙන තිනවා සියදිවි නසා ගන්න try කරන මිනිස්සුන්ට මරණ දඬුවම දෙන්න. ඒක හරි මාන්නවිකයි නේද?
2: ඒක. මම දැක්කා ඒක.
1: සියදිවි නසා ගන්න try කළොත් මරනවා. හොඳේ. කියලා thank you වගේ එකක් නේද ඒක දෙන්න ඕන. උත්තරේ
2: තමයි. කොහොමත් මැරෙන්න හිටියා මේගොල්ලම.
1: මම සියදිවි නසා ගන්න try කළා බැරුව ගියා. තමස සියදිවි නසා ගන්න හදුවා නේද?
2: ඉරම් මරන.
1: මරන දාන. අනේ thank you. ඒක තුම වැඩක් කරගන්න ඕනේ කියලා. හැබැයි එහෙම නෙවෙයි. මොකද ඒම නීතියක් දාලා තියෙනවා කියලා මේ නෝත් කොරියාව කොහෙවත් පිළි අරගෙන මුකුත් ડોකියුමන්ට් එකක් එළියට දාලා තිබුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අලුත් නීතියක් ගෙනල්ලා තියෙනවා සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන්. මෑත කාලීනව උතුරු කොරියාවේ සියදිවි නසා ගැනීම දෝෂයට වැඩි වෙලා තියෙනවා.
2: ස්ට්‍රෙස් වැඩි ඇති අනේ රටේ මිනිස්සුන්ට.
1: ඔව් ඒක තමයි. ඉතින් නැතු විනෝදෙට සියදිවි නසා ගන්න ඇත්ටි රටේ මිනිස්සුන්ට විනෝදයෙන් ඇත්ටි ඒක තමයි සියදිවි නසා ගන්න ඇත්ටි නේද? එහෙම වෙන්න බෑනේ සෙන්.
2: හරි හරි. ඉතින්
1: ඒගොල්ලන්ට ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ ඒ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් ගැන සඳහන් කරනවා. ආර්ථික ප්‍රශ්න. ඊට පස්සේ පැන්ඩමික් එකෙන් පස්සේ ඇතිවෙච්ච කිසියම් තත්ත්වයන් නිසා මිනිසුන්ගේ මානසික තත්ත්වය පහලට වැටලා තියෙනවා කියලා කියනවා. ඊට අමතරව උතුරු කොරියාවේ ටිකක් නීතිමය වටපිටාව බොහොම තද හින්දා ඒ හින්දාත් මිනිසුන්ට ටිකක් ડિප්‍රෙෂන් සහ අපි කියන්නේ සියදිවි නසා ගැනීමේ මානසිකත්වය වැඩි වෙලා තියෙනවා කියලා කියවෙනවා. ඔන්න ඔය තත්ත්වය පාලනය කරන්න තමයි නීතියක් ගෙනල්ලා තියෙන්නේ. මෙන්න මෙහෙම සියදිවි නසා ගන්න තැත් කිරීම රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවක් කියලා දැන් ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක් සියදිවි නසා ගන්න try කළොත් හෝ සියදිවි නසා ගත්තොත් ඒ අයගේ පවුලේ කට්ටිය ගැන වෙනම පරීක්ෂණ ක්‍රියාත්මක කරන්න තරම් මේක දැන් දරුණු වෙලා තියෙනවා.
2: කියන්නේ තවත් stress වැඩි ඉතින්නේ.
1: ඔව් මේකේ නියම මේක තමයි. උතුරු කොරියාවේ තව නීතියක් තියෙනවා. රාජ්‍ය ද්‍රෝහි වෙන අයට මරණ දඬුවම දෙන්න පුළුවන්.
2: එතකොට අර රාජ්‍ය
1: එතකොට තමයි අර මීම් එක හැදෙන්නේ. සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීම රාජ්‍ය ද්‍රෝහි ක්‍රියාවක්. දරුණු ගණේ රාජ්‍යද්‍රෝහි ක්‍රියාවක් කරලා තිබුණොත් මරණ දඬුවම පවා දෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔය දෙක එකට බූට් කරගත්තම සීදීව නසා ගන්නද හදන්නේ?
2: ආ
1: මරලා දානවා හොඳේ.

0: සමහර ප්‍රශ්න තියෙනවා මකලෝ, සියදිවි හානි කරගන්න හිතන ප්‍රශ්න තියෙනවා.
1: ඔයාට
0: මට නෙමේ මිනිස්සුන්ට.
1: ඒක තමයි මම බලන්නේ. අපරාධ. මිනිස්සුන්ට වෙන මිනිස්සුන්ට.
0: වෙන මිනිස්සුන්ට.
1: පව් ඒ මිනිස්සු පව්.
0: මට ජීවිතේට එහෙම හිතිලා නැහැනේ.
1: ඒකද කිය.
0: දැන් සමහර ප්‍රශ්න තියෙනවා මං කලින් කිව්වා වගේම ඒ ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා. හැබැයි වැරදි තැනකින් ඒ ප්‍රශ්න අල්ලගෙන තියෙනවා. ඒ නිසා තමයි සියදිවි හානි කරගන්න හිතෙන්නේ.
1: ඒකද ප්‍රශ්නේ?
0: මම අර උදාහරණයක් කියන්නම්.
1: සාමාන්‍ය ප්‍රශ්නයක් අල්ලන හරිතර කණෙන් වගේ.
0: අති. දැන් මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. හරිද? දැන් වාහනයක් ගන්න යනවා. හිතන්න රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනවා. ඕක බැලින එකලස් කරපු වාහනයක්. පස්සේ නඩු එනවා, අරවා මේවා, ඊට පස්සේ කැඩෙනවා, ගරාජ් ගන්න යනවා. එක ප්‍රශ්නයක් නෙමෙයි.
1: හරි ප්‍රශ්නයක් ඕක.
0: ප්‍රශ්න ගොඩක් එනවා එකපාරට. එතකොට හිතෙනවා මං ජීවත් වෙලා ඇති මට මම මැරෙනවා. මට මේ ප්‍රශ්න වලට මූණ දෙන්න හයියක් නෑ. මම ණය වෙලා මේ වාහනේ ගත්තේ. මම තාමත් මේ වාහනේ ගරාජ් වලට දානවා. මට දැන් ඇති කියලා
1: ඒක යටි පොඩි වයලින් සද්දයක් වගේ එකක් කෝරි දෙනවා. වෙසක් දාට්ටි කෝකි මේ
0: ඔය දානවා දෙක. එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න නැති වාහන ගන්න තියෙද්දි ඇයි ප්‍රශ්න තියෙන වාහන හොය හොයා ගිහිල්ලා ගන්නෙ? යන්න මාළඹේ පුංචි කාර් නිවසට ප්‍රශ්න නැති වාහන එතන තියෙන්නේ. ඒ කියන්නේ චැසියේ ප්‍රශ්න නැහැ. එකලස් කරපු වාහන එතන නැහැ. ගියර් බොක්ස් එකේ ප්‍රශ්න නැහැ. ඊට පස්සේ තව මොනවද මකලෝ?
1: සෙන්සර් සිස්ටම් එකේ ප්‍රශ්න තියෙනවද කියලා ඒගොල්ලෝ බලනවා. වාහනේ ඩොකියුමන්ට්ස් වල හිස්ටරි එක බලනවා. වාහනේ චැසියේ ප්‍රශ්න තියෙනවද බලනවා. වාහනේ තදින් ඇක්සිඩන්ට් වෙලා මුට්ටු කරලා තියෙනවද කියලා බලනවා. ඒ සේරම් බලලා ඒ මුකුත් අවුලක් නැත්තම් ටිප් ටොප් එකට වාහනේ තියෙනවා නම් තමයි වාගේ ඇහි වද්දන්නේ.
0: වද්දන්නේ. ඔව්.
1: ඉතරට පරිස්සමෙන් මේගොල්ලෝ කරන්නේ. ඒකනේ ඒගොල්ලෝ කියන්නේ මේ අපේ පොරොද්දුව. ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දීමයි
0: කියන්නේ. අනිවාර්යෙන්. ඒක නිසා තමයි ගොඩක් කට්ටිය මේ වෙද්දි මාළඹේ පුංචි කාර් නිවසට ගිහිල්ලා වාහන මිලදී ගන්නෙත්. ඉතින් විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා, ලීසින් පහසුකම්, තක්සේරු සේවා, මේ හැම දෙයක් රක්ෂණ සමාගම් එතන තියෙනවා. මේ වාහනයක් අරගෙන අර කරගන්න දින අනිත් වැඩ ටික
1: තියෙන්නේ. ඒක ගන්න ගියම ඕන වෙනවනේ වැලියුේෂන් රිපෝට් ඕනේ. ඉතින් සමහරලාට ලීසින් සහකරුවෙක් ඕනේ. ඉන්ෂුරන්ස් නැතුව වාහනේ පාරට දාන්න බෑ. ඒක ඔක්කොම ඒගොල්ලගේ කරගන්න බුල. ඔයාට වාහනේ එලවන්න දන්නව නම් ගිහලා
0: ගත්තා.
1: අර කරේ තියාගෙන බෑනේ. ඒ ඩ්‍රයිවර්ලා දෙන්නේ නැහැ. කිඹුලා පරිසුත් දෙනවා. ඒක ඇන්නේ.
0: තේද්ද දෙනවා.
1: තේද්ද.
0: ඉතින් මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස, වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර්, මළවේ.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාව රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල් ඇල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
8: ඒලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක Swiss Tech Slim Line
10: 0.2 0.4 and 0.4

0: ඔබ වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: Adang.
1: එහෙනම් ඉතින් දැන්වත් යමු අපි ලෝක තේ දිනේ සමරන්නනේ.
2: තේ දිනේ සමරන්න යන්න කලින් මුකුත් කියන්න.
1: තීර තීර යන්න කලින් තියන දෙන්න අද කතා කරපු දේවල් ටික ඉවරයක් කරලා යන්න එපා නේද?
2: මට ආසයි මගල තේ බීබි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. නිකන් තේ ටිකක් බොන. ඉතින් මකල අද අපි අමුතු නීති ගැන කතා කරන්නේ. තේ ටිකක් බොන. ඉතින්

තමේතුව සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත්වීම රුපියල අවප්‍රමාණය වීමට හේතුවක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බලය ලබා ගන්නා විට ඩොලරේ අගය රුපියල් 292ක් බවයි. පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම හා විදෙස් සංචිත ඉහළ නැංවීමට අසමත් වීමද රුපියල අවප්‍රමාණය වීමට හේතුවක් බව නිවේදනයේ සඳහන්. මෙම තත්ත්වය යටතේ ඇතැම් අපනයන කර්මාන්ත ඉහළ ලාභාංශ භුක්ති විඳින අතර ජීවන වියදම ඉහළ යාමෙන් සේවකයන් සහ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ. ඇඟලුම් මැණික් කර්මාන්තවල අපනයනකරුවන් අපනයන වර්ධනය වන බවට පුරෝකථනය කළා. ඔවුන් ජාත්‍යන්තර වෙළඳපළ හැකිලීම සැලකිල්ලට ගැනීමට අසමත්ව සිටින බවයි එක්සත් ජාතික පක්ෂය පැවසුවේ. එම පක්ෂය කියා සිටියේ අවප්‍රමාණය වන මුදල් ඒක

0: දුෂ්කරතාවල පීඩනය සේවකයන් මත පැටවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අපනයනකරුවන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර සිටිනවා. ශ්‍රී ලංකාව ලබන වසරේදී දරුණු ආර්ථික අවපාතයකට ලක්වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.
1: අපි බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. පහුගිය මාස 12ට රුපියල් අව ප්‍රමාණය වෙලා තිබෙනවා 9.2%. ඒ වගේම ඊයර් ඔන් ඊයර් සංචාරක ආදායම 17%කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම අපි සතුටු වෙනවා විදේශ ප්‍රේෂණ බිලියන 8 ඉක්මවල ගිහිලා තිබෙනවා. හැබැයි මතක තබා ගන්න මේ විදේශ ප්‍රේෂණ වලින් 60%ක් එන්නේ මැද පෙරදිග රටවල් වලින්. 2027 මහා ණය කන්දක් නිර්මාණය වෙනකොට කොහොමද ඔබ මුහුණ දෙන්නේ? IMF එක ඉවත් වෙනකොට ඒ අමතර ප්‍රතිපාදන ලබා ගැනීමේ අයිතිය එක්ස්පයර් වෙනවා.
0: අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ඩොලරේ අගය ඉහළ යාම එක් ආර්ථික සාධකයක් පමණක් බවයි.
2: මේ විදේශ විනිමය අනුපාතය ඉහළ යාම සමස්ත ආර්ථික අර්බුදයක් විදියට පෙන්වීම උත්සාහ කිරීම. විදේශ විනිමය අනුපාතය කියන්නේ ආර්ථිකයක් ඇතුලේ එක් දර්ශකයක් පමණයි. සාර දර්ශක ගණනාවක් තියෙනවා. ඒ සියලුම දර්ශකවල තියෙන අපේ සුබ දිශාවක්. මේ නිශ්චිත දර්ශකයේදී පවා අපි නිසි පරිදි ඒ විදේශ විනිමය පාලනය කරලා සංචිත ගොඩනගාගෙන ආර්ථික කටයුතු සිද්ධ කරමින් ආවා. මේ ඉහළ යාමටත් බලපාපු හේතු එය රට ඇතුලෙන් අපි ගත්තු තීන්දුව නිසා නෙමෙයි, බාහිර සාධක නිසා.
0: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන්.
3: එතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. අර්බුදයක් තියෙනවා, ඩොලර් නැහැ මාකට් එකේ. ඩොලර් එක එකයි වැඩි වෙන්නේ. දැන් අපි අහන කැමති ඔබතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. දැන් ආනායන බාණ්ඩ ඔක්කොම මිල ඉහළ කියලා තියෙන්නේ. දැන් කිරිපිටි එක රුපියල් 125කින් වැඩි කරා කිලෝ එකක්. කිරිපිටි එකක් කියලා රුපියල් 3000යි කිලෝ එක. ග්‍රෑම් 4 වැඩි කරා රුපියල් 50කින්. එතකොට දැන් ආනායන බාණ්ඩ හැම එකක්ම ඉහළ ගිහිල්ලා අද උද්දමනය වැඩි වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මෙතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. අර්බුදේ නැත්නම් මොකද? පාරට බෑලා බැලුවා නම් අර්බුදේ පේනවා.
0: අධිභාරය පැනවීමට පෙර වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවට එල්ලවන චෝදනාවටද අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රතිචාර දැක්වුවා.
2: මැයි 18 වෙනිදා, දැන් 15 වෙනිදා වාහන 1782යි. 18 වෙනිදා, ඒ කියන්නේ බදු වැඩි වුණාම, ඒ කියන්නේ දැන් මේ බදු පනවලා තියෙනවා 9429ක් වාහන ගෙනල්ලා තියෙනවා. එතකොට කිසිදු ආකාරයක මේ තොරතුරු එළියට ගිහිල්ලා මේ ගැටලුවක් නිර්මාණය වෙලා නැහැ. හැබැයි විපක්ෂය විසින් හෝ සමාජය විසින් ඇති කරන මේ බිය නිසා, ස්පෙකියුලේෂන් එක නිසා, සමපේක්ෂ නිසා මිනිස්සු බය වෙනවා. මේක නවත්තයි, ඒ නිසා මේ බාධකයක් වෙලා. ඉතින් කිසිදු ආකාරයකට නැවතීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ ආකාරයට ගමන් කරන්නේ දැන් මම මෙතන ඉදිරිපත් කරන්නේ ඉතාම පැහැදිලිව. එදා ආනයනය කරලා තියෙන වාහන 1782 නම් කවුරු හරි කෙනෙක් චෝදනාවක් කරනවා නම් 4000ක් ආනයනය කරයි කියලා. ඒ කරුණ ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව ඒකට ඉන්වෙස්ටිගේට් කරන්න මතු පිටේම ප්‍රීමා ෆේස් එවිඩන්ස් එකක් නැහැනේ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් සඳහන් කළේ ආණ්ඩුව විවිධ පාර්ශ්වවලට සහාය දක්වමින් නීති ක්‍රියාත්මක කරන බවයි.
3: මේ ඇමතිතුමා කිව්වේ බොරු 4000ක් නැයි කියලා කිව්වා. මේ අන්තිම සතිය අරගෙන බලන්න වාහන 4000කට එල්සිය ඕපන් කරලා තියෙනවා. අනිත් එක බ්‍රෑන්ඩ් නිව් වාහන. වාහන සම්බන්ධව නීතියක් ගන්නවා නම් හැම එක්කෙනාටම ගන්න ඕනේ. ජනාධිපතිතුමා කියනවා නීතිය ඔක්කොම එකයි කියලා. නමුත් ධම්මිකට එකයි, ක්‍රිෂාන් බාලේන්ද්‍රන්ට එකයි, ඉෂාර නානායකට එකයි, අනිත් අර අහිංසක මේ ආණ්ඩුව බලයට ගෙනාවු කඩේ ගිය කාසේල්කාරයන්ට එක නීතිය. ඔය ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නකොට හැමදාම කිව්වා ගජමිදුරු ආර්ථිකය කියලා. අනුර කුමාර දිසානායක හදන්නේ ගජමිදුරු ආර්ථිකයක්.
0: ඉදිරියේදී පොලි අනුපාතවල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවේ.
4: අවාසනාවන්තව හරි වෙන්න තියෙනද මං කියන්න. එන සතිය වෙනකොට පොලි අනුපාතය අවම වශයෙන් මං හිතන්නේ බේසිස් පොයින්ට් 50කින් හෝ බේසිස් පොයින්ට් 100කින්, ඒ කියන්නේ 0.5කින් හෝ 1%කින් වැඩි වෙන්න ඉඩ තියෙනවා. මොකද එහෙම නැත්තම් මාකට් එක විශ්වාස කරන්නේ නැහැ ඔය ආණ්ඩුව. කොච්චර දේශපාලන වේදිකාවේ කිව්වත් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අවාසනාවට මොකද වෙන්නේ? මෙහෙම ගිහිල්ලා වෙළඳපොලේ පොලි අනුපාතයේ අවමාසයෙන් බේසිස් පොයින්ට් 100කින් එහෙමත් නැත්නම් පර්සන්ටේජ් එකකින් වැඩි කරොත් ආණ්ඩුවටත් අපිට ගෙවන්න තියෙන පොලිය වැඩි වෙනවා. ජනතාවගෙන් ගහන්න තියෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා.
0: අහිතකර ක්‍රමීන් සහිත ආනයනික මල් අඩංගු කන්ටේනර් 12ක් නීති විරෝධී ලෙස රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අද අනාවරණයක් කළා.
5: 2026 ජනවාරි මාසේ 12 වෙනිදා වෙච්ච ලොකුම අක්‍රමිතාවක් දූෂණයක් පිළිබඳ තමයි දෙහෙලි කරන්නේ. ලංකාවට සමාගමක් විසින් කන්ටේනර් 18ක් අරගෙන එනවා ක්‍රිෂාන්තමම් කියන මල් වර්ගය. මේකේ ප්ලාන්ට් ක්වොරන්ටයින් වලින් ගිහිල්ලා ඇස් වලින් බලලා මේක චෙක් කරනවා. මේකේ ගිහිල්ලා චෙක් කරලා ඒ චෙක් කරන නිලධාරියා මිනිත්තු එකක් දානවා මේකේ ඇස් වලට පේන කෘමීන් ඉන්නවා. ඒ වගේම රස්ට් එකක් කුස් වගේ

0: බැඳල තියෙනවා කියලා මිනිට් එකක් දාලා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි මේකේ කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමිය විසින් වාචිකව කියනවා කමක් නෑ කන්ටේනර් හයක් තියාගෙන ඉතුරු කන්ටේනර් 12ම යවන්න කියලා උපදෙස් දෙනවා.
1: පවතින අධික පිරිවැය හේතුවෙන් යළි විදුලි බිල වැඩි කිරීමක් සිදු කරන්නේද යන්න පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ප්‍රශ්න කළා.
2: දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මිලියන 350 ට්‍රාන්ච් එකක් බලාපොරොත්තු ඉන්න නිසා යම් මිති එකඟතාවයක් තියනවාද මේ ගිය සුමානේ 10% කින් වැඩි කරලා රුපියල අවප්‍රමාණය 300 ඉඳන් 312 වෙනකම්. දැන් 312 ඉඳන් 355ට අඩු වුණාම තව 121ක් වැඩි කරන්න වේවිද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ මුදල් ලබා ගැනීමට පෙර?
1: බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ සැප්තැම්බර් මාසය වන තෙක් විදුලි බිල වැඩිකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් නොකරන බවයි.
3: විදුලි බිල තුරක් හැටියට කියන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ වෙනතුරු විදුලි බිලේ ඉහළ යාමක් අපි බලාපොරොත්තු වෙලා ඉල්ලීමක් කරන්න අපි PUSL එකෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
1: පසුගිය ආණ්ඩු විසින් ආරම්භ කළ නිවාස ව්‍යාපෘතිවල ගැටලු රැසක් හඳුනාගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැසීමට එක්වෙමින්. ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැලිකසල ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.
4: ජනතාව අදටත් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ තියෙන මුදල් දාලා තමයි මේ ගෙවල් ව්‍යාපෘති පටන් ගත්තේ. ඒකේ එක එක ලෙවල් එකේ තියෙනවා මේ ගෙවල් සම්පූර්ණ නොවි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මොන හරි වැඩසටහනක් යටතේ
5: අපි ඒකේ කොටස කොටස අවසන් කරන්න මුදල් දානවා. අමාරු ඒවා පැටලිලි ගොඩක් තියෙනවා. සමහර ඒවා ණය. සමහර ඒවා පොඩි ආධාර රුපියල් 50,000 දීලා ගෙයක් හදාගන්න කියනවා. ඒක කරන්න බැහැනේ. සමහර තැන්වල ඒ නිවස යෝග්‍යත් නෑ. එතන හැදුවත් ඒගොල්ලෝ එතන ඉන්නේ නෑ. දැන් අම්බන්තොට මම දැක්ක තියෙනවා සමහර පළාත්වල ඒවා එතන නිවාස සම්පූර්ණ කරත් වැඩක් නෑ. ඒගොල්ලෝ එතන පදිංචිට යන්නේ. නිවාස අධිකාරියට කිව්වා තෝරාගෙන අවුරුද්දෙන් අවුරුද්ද අපිට ඉදිරිපත් කරන්න කියලා ඒව අවසන් කරන ප්‍රොජෙක්ට් එක.
4: ජනාධිපතිතුමා මෙහි තියෙනවා ප්‍රොජෙක්ට් ඔක්කොම 133ක් නිවාස 3011ක්.
1: සිවනේස තුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලයන් හමුවීම තමන් සිදු කරනු ලැබුවේ බන්ධනාගාර නීතියට යටත්ව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ වගකීම රාජපක්ෂවරුන් වෙත පැවරීමට උත්සාහ දරමින් සිටින බවයි.
6: පිල්ලයන්ව බලන්න මම ඉතින් බන්ධනාගාරේ තාප්පෙන් පැනලා නෙවෙයි ගියේ. බන්ධනාගාරේ නීති අනුකූලව එළිය කිවිලි අස්සම් කළා තමයි බලන්න ගියේ. සහ ඌ හම්බෙච්ච වෙලාවේ බන්ධනාගාරේ දාරෙක් ළඟ හිටියා. ඒක තමයි මේ රටේ නීතිය. ප්‍රංශයට ගිහිල්ලා මහජන මුදල් වියදම් කරලා ප්‍රංශයට ගියේ නාම රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පිල්ලයන් බලන්න ගියාද කියලා අහන් ඉන්න නම් හරි අපරාධයක්. මොකද මෙච්චර දුර ගිහිල්ලා මහජන මුදල් වියදම් කරගෙන ආ මහා මුලකාරයෙක් හොයන්න කියලා ප්‍රංශයට ගිහිල්ලා ඒ ගීපු කෙනා කියලා තියෙන නාමල් පිල්ලයන් බලන්න ගියාද කියලා ඒක අපරාධයක්. මහජන මුදල් අවභාවිතයක්. පැහැදිලිවම අපිට පේනවා දැන් මේ පාස්කුවිත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලනීකරණය කළා. මේකේ සම්පූර්ණ දේශපාලන වාසියක් ලබා ගන්න වර්තමාන ආණ්ඩුව දැඩි උත්සාහයකින් ඉන්නවා.
1: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන පරීක්ෂණ නීතිමය පදනමකින් තොර බවයි.
7: දැන් මා පුදුම වෙන්නේ රජයේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්මයා ඉදිරිපත් කර කරුණු ගැන. මොකද එතුමා ඒ කරුණු ඉදිරිපත් කරන්නේ එතුමාගේ පෞද්ගලික කරුණු නෙමෙයි, එතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සපයන කරුණු. කවුද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කා? මාලිමාවේ වේදිකාවේ නැගලා අනුර කුමාර දිසානායකට ඡන්දය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටි පුද්ගලයෙක්. අනිත් පැත්තෙන් ගත්තම මේක හිනායන කාරණේ. අසත් මවුලාන කියන්නේ කවුද? අසත් මවුලාන කියන්නේ මේ රටින් පැනලා ගිහිල්ලා සැඟවිලා ජීවත් වෙලා ඉන්න පුද්ගලයෙක්. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එතකොට මේ නරකම කාරණේ තමයි මේක ප්‍රසිද්ධ කරන්න කවුද මේ අසත් මවුලානගේ මුල්ම ප්‍රකාශය? channel 4 නාලිකාව. channel 4 නාලිකාව කියන්නේ අපි හැමෝම දන්නවා LTT ත්‍රස්තවාදී නිමා වුණන් පස්සේ ශ්‍රී ලංකාව යුද අපරාධ කරා කියලා ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කළ අවුවෙච්ච ආයතනයක්.
1: පාස්කු ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සිවනේෂ තුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලයන් හමුවී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඊයේ අනාවරණ කළා. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය කොළඹ කොටුව මහේස්වරත් අධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේදී. ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශවලට අනුව සියලු සෞඛ්‍යංශ මේ වන විට සූදානම් කර ඇති බවයි.
8: වසංගත රෝගයේ හැටියට නිරන්තරයෙන්ම මේ ගෝලීය තත්ත්වය අපි නිරීක්ෂණය කරන දිනපතාම ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් අපි නිරන්තරයෙන්ම සම්බන්ධව හුමාරු කර ගන්නවා අදහස්. මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ මේ සියලුම ආයතන සමග මේ සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ නිසා මේ ගැන කිසිම අනියත බියක් අපි ජනතාවට ඇති විය යුතු නැහැ.
1: කොංගෝ රාජ්‍ය තුල පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 139ක්. වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 600කට අධික බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. අවියායුධ ශ්‍රේණියේ යුරේනියම් විදේශගත කිරීමෙන් වැළකිය යුතු බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා මුත්තාපා ඛමේනී නියෝග කර තිබෙනවා. මෙම නියෝගය යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සංකීර්ණ කළ හැකි බවයි විචාරකයන් සඳහන් කළේ. ඊශ්‍රායලය සඳහන් කළේ පරමාණුක අවිසෑදීමට අවශ්‍ය යුරේනියම් ඉරානයෙන් පිටතට යවන බවට වන වගන්තියක් සාම ගිවිසුමට ඇතුළත් කරන බවට අමෙරිකා ජනාධිපතිවරයා සහතික වූ බවයි. එම යුරේනියම් ඊශ්‍රායලයෙන් ඉවත් කරන තෙක් යුද්ධය අවසන් යයි නොසිතන බවයි ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ. එම යුරේනියම් ඉරානයෙන් ඉවත් කරන තෙක් යුද්ධය අවසන් යයි නොසිතන බවයි ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ. මේ අතර අර්බුදය විසදිය හැක්කේ ඉරානයේ අවශ්‍යතා සැලකිල්ලට ගන්නා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලින් පමණක් බව රුසියාව පවසනවා. එරට විදේශ මාත්‍යංශය සඳහන් කළේ සාකච්ඡා හරහා එළඹිය හැකි ඕනෑම තීරණයක් ක්‍රියාත්මක කිරීමේදී ඉරානයට සහ අමෙරිකාවට සහය දක්වන බවයි. න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ ඉරානය පමණක් තීරණය කළ යුතු බවයි රුසියාව සඳහන් කළේ. පකිස්තාන හමුදා ප්‍රධානියාගේ ඉරාන සංචාරයේ අරමුණ අවබෝධතා ගිවිසුමක් නිවේදනය කිරීම බව ඉරාන මාධ්‍ය වාර්තා කළා. ඉරානය සහ අමෙරිකාව අතර පවතින දුරස්ථ භාවය අවම කිරීමද සංචාරයේ අරමුණක්. පකිස්තාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් ඉරානයට පැමිණෙනු ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන්.
9: නීතිඥ ගාස්තු දැරීම සම්බන්ධයෙන් මිලියන 47ක් පහුගිය අවුරුදු දෙකට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් කරන්න බැතුළු කමිටුව සූදානම්ද?
10: ඊට වැඩිය හුඟක් වේදම් කරලා තියෙනවා. අපි කරුණු එකතු කරනවා. අනිවාර්යයෙන්ම අපි යම්කිසි තීරණ ගන්නවා. ඒක අවම කරන්න. හැම රුපියලක්ම අපි දාන්න හදන්නේ ක්‍රීඩාවට. අපි දැනටම පටන් අරගෙන තියෙනවා ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න. හැබැයි ඒක කරන් ටිකක් වෙලා යනවා.
1: ක්‍රිකට් ක්‍රීඩාව ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීමක් සිදු නොකරන බවද සභාපතිවරයා සඳහන් කළා.
10: අපි මේ ක්‍රිකට් එකේ අනුගමනය කරන ප්‍රතිපත්ති ඇවිල්ලා මෙරිටොක්‍රසි එකක්. මේකට කුලය, ජාතිය, ආගම, පන්තිය කිසි දෙයකට ඉඩ දෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය තමයි අපි අනුගමනය කරන්නේ.
1: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේ.
11: ආර්ථික සියත බිස්නස් රිවියුස්.
1: RDB බැංකුවේ ලුණුගල ශාඛාව නව පරිශ්‍රයක විවෘත කර තිබෙනවා. එහි සභාපති ලසන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයේ RDB බැංකුවේ ලුණුගල ශාඛාව සංවර්ධනය කළ යටිතල පහසුකම් සහ පුරුල් කළ පාරිභෝගික සේවාවලින් සමන්විතයි. දොරින් දොර සේවාව, ඉතුරුම් සහ මූල්‍ය සේවා හා ඩිජිටල් බැංකු සේවා ඇතුළු තවත් සේවා නව ශාඛාවෙන් ලබා ගැනීමට හැකිවනු ඇති. පැවති ගිණුම් අංක, පාරිභෝගික තොරතුරු සහ සේවා වෙනස්වීමක් සිදුව නොමැති බවද RDB බැංකුව සඳහන් කළා. යලින් සිරස්තල. ඩොලරය රුපියල් 354ක් දක්වා ඉහළට. ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල 40%කින් වැඩිවන ලකුණු. පොලි අනුපාත ඉහළ යන බවට හර්ෂගෙන් අනාවරණයක්. බදු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි. ඉරාන නායකයාගෙන් නව නියෝගයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් වෝහාරික විගණනය ඇරඹේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීලක ප්‍රධාන ප්‍රවෘති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රියක්.
11: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town. මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන ෆිල්ම් එකක් තමයි ප්‍රසන්න ජයකොඩිගේ චන්දරේගේ වයිෆ්.
1: ෆිල්ම් එකේ මියුසික් වල මොකක්ද වෙනසක් අපිට ඇහුණා.
0: ඒ නිසාම අපි කතා කළා ෆිල්ම් එකේ මියුසික් කරපු එරංග ජයවර්ධනට.
2: සවුන්ඩ් එක මියුසික් කියලා වෙනම හැම නැති වෙන මේකට බ්ලෙන්ඩ් කරන්න විදිහක් හොයද්දි මම හිතනවා ඩ්‍රම් පර්කෂන් කියන එලිමන්ට්ස් ඔක්කොම බයින් කළා. මේ චිත්‍රපටයේ ඇතුළෙන්ම ඇහෙන ශබ්ද මහාන මැෂින් ශබ්ද ඒක චන්දරේ නියෝජනය වෙන ෆැක්ටරි මැෂින් අන්නේවගේ දේවල් අරගෙන මේගොල්ලන්ගේ මේ සමාජීය දේශපාලන අර අතුලාන්තයේ ගැන කියවෙන හැබැයක් හදන්න ක්‍රමයක් තමයි මේක යූස් කළේ. සම්පූර්ණ වෙනස් සබ්ජෙක්ට් එකකින් හේතුව ඒක තමයි කියන්නේ.
1: ෆිල්ම් එකේ අවුරුදු රතකොටි සින්දුව ඔයාගේ වෙනම ස්ටයිල් එකක් නේද?
2: මම මේ නිර්මාණ කරගෙන ඉන්නකොට මම සාමාන්‍යයෙන් ඕනම අභියෝගයක් එක්ස්පෙරිමන්ටල් වැඩක් කරන්න හැම වෙලාවෙම ඕපන් ප්‍රසන්නයක යෝජනා විදිහම දෙපාරක් හිතන්නතු මේ ඒකට කැමති වුණා. දැන් මේ චන්දරේක නියෝජනයේ මේ බේස් එක ඉන්නේ කොහෙන්ද? ඔහුගේ චරිතයට ගැඹුර දෙන්න නිර්මාණය කරපු මේ ගීතයත් මම හිතනවා වා කිව්වා වගේ වෙනස්ම හැඩයකින් වෙනස්ම සද්දකින් ඇවිල්ලා තියෙනවා.
0: ෆෑන්ස්ලත් කැමති වෙයි ඔයාගෙන් ඔරිජිනල් සෝම් එකක් අහන්න.
2: ෆෑන් කරන් හිටපු පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් වගේක් තියෙනවා. ෆෑන් කරගෙන සම්මගෙන ඉතිලා තියෙනවා. මම හිතනවා අතරින් මේ අතුපොඩි විස්ලවේ සින්දුවත් පොඩ්ඩක් මට ඒක උත්තේජනයක් දෙන දෙයක් වුණා. ඒ නිසා සමහර වෙලාවට මෑතකදීම මේ ඒ වගේ නිර්මාණ කීපයක් අත ගන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා.
0: Talk of the town.
1: ඉන්දියාවේ තියෙන ඉන්ටර්නැෂනල් කොන්සර්ට් වල ඕගනයිසර්ස්ලට නම් මේ ගෙවෙන එච්චර හොඳ කාලයක් නෙවෙයි.
0: ඒ මොකද කියනවා නම් කන්යේ වෙස්ට් ප්ලෑන් කළ තිබ්බ එයාගේ පළවෙනි ඉන්දියා ටුවර් එකත් මේ විදිහට ඔෆිෂියලි කැන්සල් වෙලා තියෙනවා.
1: සිකියුරිටි එකේ ප්‍රශ්න නිසා මේ කොන්සර්ට් එක කැන්සල් කරා කියලා තමයි ඒ ඕගනයිසර්ස්ව කියලා තිබ්බේ.
0: හැබැයි මේ විදිහටම ඉන්දියාවේ තියන්න තිබ්බ ෂකීරගේ කොන්සර්ට් එකත් කැන්සල් වුණු නිසා මේ වැඩේ පිටපස්සේ වෙන ලොකු හේතුවක් ඇති කියලා තමයි ෆෑන්ස්ලා විශ්වාස කරන්නේ. Talk of the town.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: මතකද ඒස් තියා බලාගෙන ආදරේ කියපු දවස?
6: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 0.71 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
2: තාත්තේ, මෙන්න ඔයයි අයියයි කියන සින්දුව වෛරල් වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සීත Voice of Family.
7: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
8: ඔබට ගැළපෙන ඩයට් ප්ලෑන් එකක් හොයාගන්නේ කොහොමද?
9: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
8: ඔබගේ දේහේ බර අඩු කරගන්න, ඒ වගේම ඔබගේ ඇඟ හැඩ කරගන්න වගේම ඔබට දැනටමත් තියෙන බෝන ඕන රෝගයක් උදාහරණයක් විදිහට අධිරුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය වැනි රෝගයන් පාලනය කර ගැනීමටත් වෛද්‍යවරු විදිහට අපි නිතරම කියන දෙයක් තමයි ඔබ හොඳින් ආහාර පාලනය කළ යුතුයි කියන කාරණාව. නමුත් අපි බොහෝ විට දැකලා තියෙන දෙයක් තමයි බොහෝ දෙනෙක් මේ සඳහා යොමු වීමේදී නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම. ඒ වෙනුවට බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල තියෙන විවිධ ආහාර පාලන ක්‍රමවලට පුරුදු වෙන්න පටන් අරගෙන තියෙනවා. සමාජ මාධ්‍යවල නිතර නිතර ජනප්‍රියලා තියෙන සමහර ආහාර පාලන ක්‍රම බොහෝ විට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. ඒ වගේම තමයි එම ආහාර පාලන ක්‍රම වෙනත් කෙනෙකුට ගැලපුණාට ඔබට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ආහාර පාලන ක්‍රම නිසා ඔබට නැති සංකූලතා ඇති වෙන්නත් ඉඩ තියෙනවා. හොඳම දේ තමයි ඔබට ආහාර පාලන ක්‍රමයක් පටන් ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුකම් තියෙන අධ්‍යක්ෂකම් තියෙන වෛද්‍යවරයෙකු හෝ පෝෂණ වේදිකාවෙන් ඒ ගැන උපදෙස් ලබා ගැනීම. මේ වෙනකොට රජයේ තියෙන හැම ප්‍රධාන රෝහලකම මේ සඳහා සායන පැවැත්වෙනවා. මේ සායනවලදී ඔබට නොමිලේම උපදෙස් ලබා ගන්න පුළුවන්.
7: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් නැවත අපි හෙට හමු වෙමු.
9: ඔබ නොදන්න මෙඩිසින්.
2: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
10: 98.2 98.4

0: රයිනපුරා
1: දැන් වෙලාව රෑ 7 විනාඩියකයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ආදරණීය රාත්‍රියක්. රෑ 7 පහු වෙලා දැන් හරියටම විනාඩි 9යි.
1: ජීවිතේ අපි හිතන දේවල්ම ඒ විදිහටම වෙනවා නම් අපිට කොච්චර සතුටු හිතෙයිද? හැබැයි ජීවිතේ අපි හිතන දේවල් ඒ විදිහට වෙන්නේ නැති වුණාම අපි චුට්ටක් කල්පනා කරන්න පටන් ගන්නවා.
0: ඒක ඇත්ත. දන්නවද? සමහර පොඩි පොඩි දේවල් තියෙනවා අපි ඉච්චර හිතන්නේ නැතුව කරන දේවල්. පොඩි කියමනක් මට හම්බ වුණා. ඒක හරි ලස්සනයි. මට හිතුණා ඔබට කියන්න ඕනේ කියලා. සමහර වෙලාවට අපි ඉර විකුණලා ඉටි බන්ධමක්
1: ගන්නවා.
0: කවදාවත් ඉටි බන්ධමක් ගන්න ඉර විකුණන්න එපා. තමන් ගාව තියෙන වටිනාකමින් වැඩිම දේවල් විකුණලා එහෙම නැත්නම් ඒවා නැති කරගෙන ඒ වැඩේම කරන්න පුළුවන්. නමුත් ඊට වඩා බොහොම පොඩි දේවල් ගන්න, ලං කර ගන්න අපි සමහර දැන්වත් උත්සාහ කරනවා. ආදරේදී ඔහොම දේවල් වෙනවා. අපිට ගොඩාක් ආදරය කරන, අපිව සැහෙන්න කැයා කරන අයව අපි අතහැරගෙන එක පුංචි හේතුවක් විතරක් අපිට තදින් බලපායි කියලා විශ්වාස කරන අනිත් කිසිම දෙයක් ගැන හිතන්නේවත් නැති කෙනෙක්ව ජීවිතයට ලං කර ගන්නවා. කරන්න දෙයක් නැහැ. නැති වුණොත් දේවල් සමහර නැති වුණාම තමයි. අනාගතය ගැන, හෙට ගැන, අද ගැන හිතන්න, අතහැරිච්ච දේවල් ගැන හිතන්න යන්නේ තීරුමක් නැහැ. හරියට වැස්සකට දෙමුණට පස්සේ අපි කල්පනා කළ වැඩක් නැහැ. අපරාදේ ගොඩයක් ගේන්න තිබුණා නේද කියලා.
1: ජීවිතේ ඔයාලගින් තියෙන දේවල්, ඔයාව පරිස්සම් කරන දේවල්, ඔයාව අගේන දේවල් නැති කරගන්න එපා.
0: රණවේ වෙනකන් ආදරෙන් ළඟ ඉන්න. මම නිශාන්.
1: මං විශ්මී.

0: දැන් වෙලාව රාත්‍රී 7:13.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධයි.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
2: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕනේ මේක කියලා අපි පතමදියට හොරු කියලා.
3: උඩුරවුල තිබ්බට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක නිතෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාකමක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 10 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
11: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි? අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමිට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: H15 පිස්සුවක්ම තමයි.
15: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 200යි. වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. හෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 90යි. කාගිල්ස් ෆුඩ්
16: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
17: Finishing වහලක් ලෙස Color of Flow වැජබෙනා
18: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
19: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
20: සෙන්ඩි, ආස්ටෝවිල්, මාෂි, විෂ්මි.
19: මට පාවයාව
20: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
19: අන්නා කලින් කියන්නේ නැහැ.
21: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
22: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
19: අන්න හවස දෙකට සතිය දවස්වල.
23: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
24: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා. පහවසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
19: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
0: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: තත්පරයක් ඇති සමහර වෙලාවට අපේ සිහිය ඉදමෙට කරන්න. ඒක තත්පරෙන් සිහිය ඉදමෙට වෙච්ච ඕනතරම් දවස් ඇති මොහොතවල් ඇති ඔබේ ජීවිතේ. ලස්සන ගෑනු ළමයි සමහර වෙලාවට අපේ හිත කපාරටම බිනිනවා.
1: ලස්සන ගෑනු ළමයි.
0: ගෑනු ළමයි හැමෝම ලස්සනයි.
1: Thank you.
0: මං එහෙමයි හිතන්නේ.
1: Thank you.
0: මොකද ගෑනු හිත තරම් ලස්සන හිත මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒගොල්ලෝ හරියට මල් වගේ. කවුරු හරි කියන්න පුළුවන් නිෂාන් හීනෙන් හැරෙන්න කියලා චිත්‍රාල් වගේ.
1: අර අපේ ඩිවිෂන් එකෙත් තියෙන්නේ
0: ලස්සනම ගෑනු.
1: පිරිමි ළමයි තුන් දෙනෙක්.
0: ලෝකෙන ලස්සනම ගෑනු ළමයි ඉන්නේ සියතේ FM එකේ.
1: අපේ ඩිවිෂන් එකේ.
0: ඔව් අපේ FM එකේ.
1: එහෙම පිළිගන්න ඇති තුන් දෙනෙකුත් ඉන්නා.
0: නෑ නෑ.
1: එයාලත් ලස්සනයි.
0: ඒගොල්ලෝ කැතයි.
1: ඒ පිරිමි ළමයි තුන් දෙනා කැතයි.
0: කැතයි කැතයි.
1: අනේ.
0: එහෙම කියන ඇති. අපි එහෙම කියන්න ඕනේ
1: නෑ. හැමෝම ලස්සනයි.
0: ජීවිතය අත්හැරුණු තැන් ගැන සමහර වෙලාවට අපි එච්චර හිතන්න ඕනේ නෑ. කවුරු හරි කියන්න පුළුවන් ඔයාට ඔයා හරි කැතයි කියලා. ඒක ඔයාගේ ජීවිතේ අත්හැරිච්ච තැනක් ගන්නට දාලා ඔයා අත්කර ගන්න බලාපොරොත්තු වෙන කැමති දේ. ඔයා කැමති ලස්සන වෙන්න නම් ලස්සන වෙලා පෙන්නන්න. ඔයා කැමති වැඩෙක් වෙන්න නම් වැඩෙක් වෙලා පෙන්නන්න. ඔයා කැමති ජයග්‍රාහකෙක් වෙන්න නම් ජයග්‍රාහකෙක් වෙලා පෙන්නන්න. ටික වෙලාවට කලින් මම ලස්සන කතාවක් බැලුවා. හරිද? එක්තරා අවස්ථාවකදී රූපවාහිනී සංවාදයකදී අපි කවුරුත් නමින් හඳුනන ඊලොන් මස්ක්ගෙන් අහනවා. එයා තමයි ලෝක ප්‍රසිද්ධ ටෙස්ලා මෝටර් වාහන නිෂ්පාදනවල අයිතිකාරයා. ඔහුගෙන් අහනවා ඔබට දවසක මේ BYD රථ ගැන මොකක් හරි කියන්න තියෙනවද, ඔයාට අභියෝගයක් වේද කියලා. එයා කියන්නේ අර ওই කතාව තමයි. මං හිතන්නේ BYD ලට ලස්සන කාර් තියෙනවා කියලා. මං හිතන්නේ ඒගොල්ලන්ට හොඳ කාර් තියෙනවා කියලා. හැබැයි ඔබ විශ්වාස කරන්න, පහුගිය අවුරුද්දේ ලෝකයේ වාහන අලවියේ සංඛ්‍යාලේඛන බැලුවාම ටෙස්ලා මෝටර් රථවලට වඩා 40% BYD නිෂ්පාදනය වෙලා තියෙනවා. ඔබ කවදාවත් ඔබ ගැන අද්දිතක් සේරුවකට එන්න එපා. අනිත් අයව පහලට දාන්න එපා. ඔබ වැඩ කරන්න ඔළුව පහලට දාගෙන හැබැයි ඔබේ ෆෝකස් එක ඉහළ තියාගෙන එහෙම වැඩ කරොත් වැඩ පුළුවන්. හැමදාම එකම විදිහකට ඔයාගේ වැඩේ ඒ විදිහටම පවත්වාගෙන යන්නේ.
1: අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ ඔයා ආස කරන ආදරය කරපු කොටක් තේවල් මගහැරිලා ඇති. ඔයා විසින්ම ඒවා අත්හැරලත් ඇති. හැබැයි තව ඔයා කැමති දේවල් ආස දේවල් අලුතින් අලුතින් හීන දකින්න පටන් ගන්නවා. ඒ හීනවලට යන්න පුළුවන් ඔයාටම විතරයි.
0: ජීවිතය අත්හැරුණු තැන් ගැන නොහිතා ජීවිතය අත්කරගන්න කැමති තැන් ගැන හිතන්න. රෙනවේට කලින් 0.7111982947 WhatsApp message එකක් එවන්න පුළුවන්. එහෙම නැත්තම්
1: ආදරේ account 7FM අපේ Facebook page එකට ඇවිත් අත post එක යටින් comment එකක් තියන්න.

0: මම බැලුවහම තේ ආස
1: ඒ විදිහට බලද්දි
0: කො බලන්න
1: මේ විදිහට
0: අම්මෝ එපා බලන්න.
1: හැබැයි ඇන්ජි කැමති විදිහට බලපු කෙනෙක් ඉන්නවා යාගේ කෙතරම්. ඇන්ජි ඔයාවයි ඇන්ජෝයි මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
0: ඔව් අනිවාර්යෙන්.

0: සල්ලිත් වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: සීඩීබී රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
2: hina wenna menna welawa
3: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින්
8: ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා,
9: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්, මේරිම සතුටයි ජීවිතේ.
14: ප්‍රයිම් කලෝරා අභිමාන.

0: සති ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. Vogue Jewelers සැමදා ඔබ සමගයි.
1: පෙරදුව Axia ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි Unimo Enterprises ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712යි 800යි 800ට WhatsApp කරන් ගන්න.
4: රුකාන්තගේ
5: සුවඳ දෙන මල්
4: රයිනි තින් චුට්ටක් දඟයිනි. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
6: කුමාරයා.
4: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
6: ගැහෙනවා.
4: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සරිත් විත් නිවුස් සංගීතයත් සමග
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712 792 741 හෝ 0719 992 312
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV

മായാവകി സ്നേഹ ഗംഗുല്ല

0: මන් තුම්මුල් හන්දියටාවේ වෙනද වගේ හැඟීම් ගොඩක් එක නෙවේ. මගේ හිත අද හිස් වෙලා. නවෝදි මගෙන් ඇත්තුනාම මට ලොකු හිස් බවක් දැනුණා.
1: මචං බානුක!
2: බොහොම කාලෙකට පස්සේ තමයි රන්දිමට බානුකව දකින්න ලැබෙන්නේ.
0: රන්දිකයා උඹ?
1: ඔව් මචං, පොඩි වැඩකට කොළඹ ආවා. යන්න හදිස්සියක් නැත්තම් අපේ සුපුරුදු ස්පොට් එකට යන්න.
0: රන්දිකයා, මේ දවස්වල මගේ අතේ එහෙම මේ ලොකු සීන් එකක් නැහැ. කමන්නේ, පොඩියට මොනවා හරි කරමු.
1: බානුක, ඔබ කැම්පස් කාලේ කොච්චර අපිව බැලුවද? මුකුත් හිතන්න එපා. අද ඔක්කොම මංගානේ.
2: කතාවෙන් කතාව දෙන ටික ටික මදුබදුන් හිස් කළා.
1: මේ බානු, උඹට ඒ දවස්වල කැම්පස් එකේ කෙල්ලෙක් හිටියනේ, බැන්දද?
2: පරණ මතක හිමි හිමින් අමතක කර කර හිටපු බානුකට ඒ වචන ටිකෙන් හිතරිතුණා.
0: මචං, මීට සති දෙකකට කලින් එයා මැරි කළා. මාව නෙවෙයි, වෙන කෙනෙක්ව.
2: නවෝදිගේ වෙඩින් ෆොටෝ එක බානුයාගේ ෆෝන් එක අරගෙන රන්දිකට පෙන්නවා.
1: ඒ මේ බං අපේ බැජ් එකට මලීෂනේ, උඹට මතකනේ? කුරු නෑගල බං හොස්ටල් වැඩියාවේ නෑ. ආ, කොහෙන්නද උමේ අපේක කරන ගම ලෝ කොලේජ් උත් ගියේ. කුරු නෑගල උසාවියේ පට්ට වැඩ එක.
0: දැන් මට වැඩේ තේරෙනවා මචං. ඒකනේ මේක කාලයක් තිස්සේ ඉඳලා නවදි ගහපු ගේමක්.
1: ඒ බානු මචං, අනායට යන්න දෙන්න. එයාලගෙන හිතල වැඩක් නෑ. අපේ ජීවිත ගැන අපිට තරම් වෙන කාටවත් හැඟීමක් නෑ. හෙට ගැන හිතලා වැඩ ටික කරන් පලයා. උඹට වරදින්නේ නෑ.

0: ροκουέμο σιάτατα. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
6: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
5: අප්පච්චි.
6: ආ ඒ පාර මොකද?
5: මට ජෝඩු දාලා යන්න ඕනේ.
6: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
5: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
6: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
7: ඔය අම්මට මනාපනම් වන් අපි චුතලයන්
8: ගජිදු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් මේ සෙනසුරාදා සියත T20.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: මට ඉතින් සෑහෙන පහුගිය දවස් ටිකේ මකලෝ යාව මතක් වුණානේ. ඇත්තටම කිව්වොත් නිය සෝංග් කව වගේ හැදීගෙන ආවා. මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා. ඒ සායි මට සතියක් විතර ඉන්න එපයි ගෙදරට එලා.
11: වාට සංකා වගේ හැදීගෙන ආවද?
5: ඕ.
11: දන්නවනම් මම තව සුමානයක් නැහැ. මේ කිවරයක් බලලා
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: සෙනසුරාද උදේ 8ට
14: බෑවන් කෙල්ලොත් එක්ක
11: ඇයි
14: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
11: ආ ඉතින්
14: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
11: ඇයි වන් ඒ?
14: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
11: ඇයි?
14: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්.
11: ඈ?
14: ඔව්.

0: රෑටයි විනාඩි හතරයි දැන් වේලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: පසුතැවෙන්න හේතුවක් මේ වෙලාවෙත් ඇති. හැබැයි ඒ ඔයාටම තමයි සතුටුවෙන්න ආයමත් හිටියට වඩා ශක්තිමත් වෙන්න හේතු දහහක් තියාගෙන අර එක හේතුවක් හින්ද දුකෙන් ඉන්නේ.
1: හේතු දහහක් සතුටින් ඉන්න තිබ්බත් අපි හොයන්නේ එකම එක පුංචි හේතුවක් විතරයි දුක් වෙන්න.
0: දුක සතුට හැමෝටම පොදුයි. හැබැයි අපිට පුළුවන් නම් ලැබිලා තියෙන දේවල් වලින් සතුට විතරක් හොයාගෙන යන්න, හොඳ දේවල් විතරක් ජීවිතේට ලං කරගන්න. ආතරේදිත් ඒ දේවලුත් එහෙමම වෙන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම 0711982948 එන්න. ඇවිල්ලා හිතේ තියෙන දේ කමෙන්ට් එකකින් ලියන්න.
0: එමත් නැත්නම් other accounts@fm අපේ Facebook page එකට ඇවිත් post එක යටින් comment එකක් දෙන්න.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පෙබරවාරි මාසේ ඉන්ධනාන එන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්, Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
3: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0714-151-151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
11: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

රෑට පහු වෙලා විනාඩි 26යි දැන් වෙලාව. හුඟක් වෙලාවට අපි ළඟ තියෙන දේවල් වලට වඩා, එහෙම නැත්නම් අපිට හිමිවෙච්ච දේවල් වලට වඩා හුඟක් මතක් කරන්නේ, කතා කරන්නේ අපි ගව තියලා නැති වෙලා ගියපු දේවල් ගැන. ඒක තමයි අපේ ස්වභාවය. මොනා කරන්නද නැති දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට හරි අමාරුයි මොනා හරි අපි ආදරය කරන දෙයක් අපෙන් දුරස් වෙනකොට, ඒක අපිට අය හම්බ වෙන්නේ නැති වෙනකොට, ඒක වෙන කෙනෙක්ගේ වෙනකොට. ඒත් දන්නවද, ජීවිතය අත්හැරුණු තැන් ගැන හිතන්නේ නැතුව ජීවිතයට එකතු කරගන්න කැමති තැන් ගැන හිතන්න පුළුවන් නම් මේ ඉන්නවට වඩා හොඳට ජීවත් වෙන්න පුළුවන් හිතේ සැනසීමෙන්. අපි ඔය විදිහට ඔබෙන් ඇහුවට පස්සේ අපිට මෙන්න මේ වගේ කමෙන්ට් එකක් කියවලා තියෙනවා ඉසුරු මංචනායක. ජීවිතය අත්හැරුණෙම අත්හැරෙන්න ඕනේ නැති දේවල්. ඉතින් තව මොන කැමති තැන්ද? එහෙමත් තියෙනවා තමයි. ඒත් තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් ජීවිතේ ඔයාට ඔය හම්බුනේ හරියටම කැමති දෙයක්ද? ඊට වඩා කැමති දෙයක් තියෙන්න බැරිද? හුඟක් දේවල් තියෙනවා. අප්සරා අපිට වට්සප් මැසේජ් එකක් කියවලා තිනවා 0711982984ට. මෙන්න මෙහෙමයි, ජීවිතේ මට තිබ්බ ලොකුම දේ, වටිනම දේ එයා. ඉතින් එයා මගේ ජීවිතෙන් යන්නම ගියා. හුඟක් අමාරු වුණා හිත හදාගන්න. ඒත් කාලෙත් එක්ක හිමිහිමි ඒ තුවාල සුවපත් වුණා. ආයි කිසිම කෙනෙක්ට ජීවිතේ ඉඩක් වෙන් කරන්න මම බලාපොරොත්තුෙන් හිටියේ නැහැ. ඒත් එක්කෙනෙක් මං එපා කියද්දි මගේ පස්සෙන් ආවා. ටික දවසක් යනකොට අවුරුද්දක් දෙකක් තුනක් ඒත් එයා මම තේරීම නැහැ. එකම එක අවස්ථාවකදී මට යව හුඟක්ම දැනුණා. ඇත්තටම අපරාධය අවුරුදු 30ක් ජීවත් වෙලත් මට යව තේරුම් ගන්න බැරි වෙච්ච එක. අයිකිනුත් අවුරුදු 3ක් මං එයාට මුකුත් නොකිය වෙයින් නැරිය. කමක් නැහැ. අද එයා මගේ පණ. ජීවිතේම වෙනස් වෙනවා. ඒ වෙනසට ආදරය කරන්න. 0711982984ට WhatsApp message එකක් එවන්න. රෑ 9ට කලින්.

0: අත්තේ මෙන්න ඔය අයි අයි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
1: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ.
4: සුවඳ දෙන මල් වනේ.
3: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරය. මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
4: ගැහෙනවා.
3: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
5: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස්. සංගීතයත් සමග.
6: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
5: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.
3: අද

0: හටබහුවල විනාඩි 45යි දැන් වෙලාව විශ්මි. ජීවිතය අතහැරුණු තැන් ගැන හිතන්න යන්න එපා. ජීවිතේ අයිති කරගන්න, එහෙම නැත්නම් අත් කරගන්න කැමති තැන් ගැන විතරක් හොයන්න හිතන්න. ඒකයි අද දවසේ අපේ පණිවිඩය උනේ.
1: ඔයා කැමති දේවල් කරන්න, ඔයාට හොඳම දේ ලැබෙන්න අයිති

0: තියෙන්නේ ඔයාටම විතරයි. ඉතින් ඔයා කැමති තැන්වලට යන්න නම් ඔයාම තමයි මහන්සි වෙන්නත් ඕනේ.
1: ඔයාගේ ජීවිතේ තීරණය කරන්න තියෙන අයිතිය ඔයා ළඟ තියාගන්න. වෙන කාටවත් දෙන්න එපා. වෙන කවුරු නිසාවත් වෙනස් වෙන්න එපා. ඔයාට විතරයි ඔයා වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මෙහෙම කියාගෙන යනකොට අපිට WhatsApp message එකක් එවලා තියෙනවා. නමක් ගමක් විස්තරයක් නෑ. හැබැයි පිරිමි ළමෙක් මම DB එක වල එහෙම කිව්වේ. ජීවිතේ හරි සුන්දරයි. ඔයා ළඟ හිටපු කාලේ. හැබැයි ජීවිතේ එහෙම නෑ කියලා දැනෙන්න ගත්තා. ඔයා ටික ටික මගෙන් ඈතට යද්දී. කොච්චර උත්සාහ කරත් මට කිසිම ක්‍රමයක් තිබ්බේ නෑ ඔයාව මගේ ළඟ තියාගන්න. ඔයාට ඕන උනේ මෙයන්. ඉතින් මං අන්තිමට සරුංගලේ නුවල තැරියා. සරුංගලේ කොහෙට පාවෙලා ගියාද කියලා ඊට පස්සේ හොයන එකේ තේරුමක් නෑ. මං ටිකක් නිහඬව හිටියා. ජීවිතේ ගැන තේරෙන්න පටන් ගත්තා. සමහර දේවල් මුලාවක් කියලා මට තේරුණේ ඊට පස්සේ. එතන ඉඳලා මං ජීවිතේට ඕන විදිහට ජීවත් වුණා. සතුටේ කියන්නේ එදා මං හිටපු තැනයි අද මං ඉන්න තැනයි ආසයි පොළොවයි වගේ. එයා කවුද කියලාවත් කියන්න ඕනේ නෑ. මං කවුද කියලාවත් කියන්න ඕනේ නෑ. මට කියන්න ඕන උනේ එකම දෙයයි, අතහැරිච්ච දේවල් ගැන හිතන්න එපා. අල්ලගන්න ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
0: අනිවාර්යෙන්ම.
1: Thank you සහෝදරයා.
0: හ්ම්.
1: ජීවිතේ ලස්සනම තැන් අපිට මුණ ගැහෙනකොට අපේ ජීවිතේ හැඩ කරගන්නවා, ලස්සන කරගන්නවා. වෙනස් කරගන්න ඕනේ නැති දේවල් තියෙනවා ජීවිතේ. ඒ ඔයා, ඔයාගේ ජීවිතේ. අනිත් අයින්ද කිසි දෙයක් වෙනස් කරගන්න එපා. එහෙනම් අපි යන්න වෙලාව හරිනේ.
0: අපි පොඩි කැස්සක් ආවා. අපි ආයෙත් එනවා සඳුදා රෑ 7ට.
1: එහෙනම් යන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න.
0: ආ මේ නිශාන්, අපිව මේ කට්ටියක් අහගෙන ඉන්නවලු.
1: ආ ඕකේ.
0: රාජකිරිය ස්වීට් ෂොප් එකක්. ඉතින් thank you so much. දෙකටම සියතේ ප්‍රමාණ.
1: කවුද කෝමි සෙට් එකක්ද?
0: ඒ වගේ.
1: හරි. ගියන්න. සුබ රාත්‍රියක්.
0: සුබ රාත්‍රියක්.
1: මම නිශාන්.
0: මම විශ්මි.

0: දැන් වෙලාව රාත්‍රිය 8:53.
1: රොක්වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල් එකකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු size පොඩි price.
8: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
9: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
8: අප්පච්චි.
9: ආ ඒ පාර මොකද?
8: මට ජෝඩු දාලා යන්න ඕනේ.
9: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
8: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
9: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සියතහන්නකෝ.
10: ඔය අම්මට මනාපනම් වන් අපි ජෝඩු දාලා යන්.
11: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් මේ සෙනසුරාදා සියත T20.
8: මට ඉතින් සෑහෙන පහුගිය දවස් ටිකේ මකලෝ ඔයාව මතක් වුණානේ. ඇත්තටම කිව්වොත් නිය සෝංග් කව වගේ හැදීගෙන ආවා. මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා. ඒ සායි මට සතියක් ඉදිරි ඉන්න එපයි ගෙදරට එලා.
12: වාට සංකා වගේ හැදීගෙන ආවද?
8: ඕ.
12: දන්නවනම් මම තව සමාඩයක් නැහැ. මේ කිවරයක් බලලා.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
1: අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

වෙලාව රැනවයයි විනාඩි 15.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වාහනයක් 1500ක් කියනවා 2000ක් කියනවා 4500ක් හරි brand new agency විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා. ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහනේ 4000ක් ගෙනාවා. කවුරුහරි inside information දීලා ලාභයක් ඔයාගට සම්පූර්ණ වැරදි ගෙනල් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශ්‍රයන කාරණේ. අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9420 තොර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තියෙන නං අර 1782 පවා සාමාන්‍ය ක්‍රියා පරිපාටිය තුළ ගෙනාව එකක් මිසක් කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
3: මට පාවයව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත Hot and Spicy with සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස් වල.
7: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192 0.7192 0.7177777.
9: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
12: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය
12: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19
14: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
1: හරි.
0: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
1: ලුණු නිෂ්පාදනය කරනවා.
0: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: සරුපොළවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වි.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් owner within owner X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
1: අලුත් වෙලා.
7: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස්
10: ජීවිතේ.
11: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712යි 800යි 800ට WhatsApp කරන්න.
4: 98.2 98.4

0: දැන් වෙලාව රෑ 9:51.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50 අනුග්‍රහය
3: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපච්චි මට කුරුල්ලෙක් ඕනේ.
7: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
6: අපච්චි.
7: ආ ඒ පාර මොකද?
6: මට ජෝඩු දාලා යන්න ඕනේ.
7: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
6: කොහෙද ඉතින් ඉන්නේ අපච්චි?
7: සියතේ සියතේ සෙනසුරාදා උදේ 10ට සිය තහන්නකෝ.
8: ඔය අම්මට මන අපනම් බං. අපි ජෝඩු දාලා යන්න.
9: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් මේසර සුරාදා සියත T20.
6: මට ඉතින් සෑහෙන පෞගිය දවස් ටිකේ මකලෝ ඔයාව මතක් වුණානේ. ඇත්තටම කිව්වොත් නිය සෝන්ග් කව වගේ හැදීගෙන ආවා. මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා. ඒත් ආයෙ මට සතියක් විතර ඉන්න එපා ගෙදරට එන.
7: වාට සංකා වගේ හැදීගෙන ආවද?
6: ඕ.
7: දන්නවනම් මම තව සුමානයක් නැහැ. මේ කිවරයක් වගේලා.
1: ටාටං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
10: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: සෙනසුරාදා උදේ 8ට
12: බෑවන් කෙල්ලොත් එක්ක
7: ඇයි
12: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා
7: ආ ඉතින්
12: බැලගෙන බැලගෙන ගියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
7: ඇයි වන් ඒ
12: පස්සේ නුවන් තේරුනේ රේස් එක
7: ඇයි
12: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්
7: ඈ ඔව්

0: රාත්‍රී 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ගීතායයි.
1: අයිබුවන් යාළුවනේ, ඉතින් ඔන්න අද රෑ දහයයි ගී දහයයිත් එක්ක එකතු වෙන්නේ මම. ඉතින් මම කවුද කියලා ඔයගොල්ලන්ට කියන්න කලින් මං කියන්නම්, මම රත්නපුරේ ඇමිලි පිටියේ. එතකොට මම ඉස්කෝලේ ගියේ රත්නපුර කිරියල්ල මධ්‍ය මහාවිද්‍යාලයට, ඊළඟට මම රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. කොහොම හරි මගේ ජීවිතයේ අරමුණ වෙලා තිබ්බ ගායිකාවක් වෙන එක. ඉතින් ඒ අරමුණ ඔස්සේ ගිහිල්ලා 2007 වර්ෂයේදී මම මේ ලෝකයට අඳුරගත්තා ගායිකාවක් විදිහට. උගලන්ව මුණ ගැහෙන්න මං අද ආවේ ඒ මගේ ජීවිතය අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් අපි කතා කරමු. මම අමිලා නදීෂානි. මේ මම තෝරගන්න 10 වෙනි ගීතය, මම ගායිකාවක් හැටියට ලංකාව හඳුරගන්න කලින් මම රත්නපුර තරුණ ශක්ති තාරුකා සංගීත කණ්ඩායමේ හිටියා. ඒ සංගීත කණ්ඩායමට ගායක ගායිකාවන් බඳවා ගන්න දවසේ මම මේ සින්දුව තමයි කිව්වේ ඉන්ටර්විව් එකට. එදා මට දැනුණා මම මේ ගීතය හරි පවර්ෆුල් විදිහට ගායනා කරා කියලා මට ලැබිච්ච කමෙන්ට් එක. ඉතින් මං මේ ගීතයට හරි ආදරෙයි. නන්දා මාලි මහත්මියගේ මේ ගීතය අපි හලබලමු.

0: ඊළඟට මම නවවෙනි ස්ථානයට තෝරන්න කැමති වෙන්නේ මාව ජයග්‍රාහී තැනක තියපු එක්තරා ගීතයක්. ඇත්තටම ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීතවලට මම ඉතාමත්ම ආදරෙයි. මේ ගීතය මම මගේ තරඟ අවදීදී මම මේ ගීතය ඒ තරඟ අවස්ථා කීපයකදීම ගායනා කළා. ඒ හැම අවස්ථාවකම මාව ඉදිරියෙන්ම ඔසවා තබන්නට සමත් වෙච්ච ගීතයක් තමයි මේ ගීතය. ඇන්ජලින් ගුණතිලක මහත්මිය මේ ගීතය ගායනා කරනවා එහෙද්දි මට මුලදිම මුල් කාලේ මං හරි ආදරෙන් වැළඳගත්ත ගීතයක්. මේ ගීතය අපේ හමු මායදා ඇන්ජලින් ගුණතිලක මහත්මිය.
1: අංකනවයා

0: 8.4 හම්බන් තොටට සීයත රැදායයි ගීතායයි සුදුරුවන ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි අමුහාම දිශානි.
1: අටවෙනි ගීතය වෙනුවට මම තෝරන්න කැමති මගේ තාත්තා හරි ආදරෙන් ගායනා කළ ගීතයක්. මගේ තාත්තා දැන් නැහැනේ, මගේ තාත්තා නැහැ. හැබැයි එයා හැමදාම අවසර ගෙදර ඇවිල්ලා වැඩ ඇරිලා ඇවිල්ලා දොරට තට්ටු කර කර සින්දු කියනවා. ඒ අතරින් මම ගොඩක් ආදරය කරන ගීතයක් තමයි මේ ගීතය. සුනිල් එදිරිසිංහ මහත්මා ගායනා කරන මේ ගීතයට මම ඉතාමත්ම කැමති. මේ ගීතයේ අර්ථය මම දැනගෙන හිටියේ නැහැ මුල් කාලේ. ඉතින් මේකේ අර්ථය හොයන්න මම තාමත් මහන්සි වෙනවා හරියටම හොයාගන්න. ඉතින් ඕගොල්ලන්ට මේ ගීතයේ තේරුම හරියට දැනුනොත් මට කමෙන්ට් එකක් දෙන්න. එහෙනම් ඒ සින්දුව අපි අහමු. සඳකඩ

0: ගීතයයි
1: මම පුංචි කාලේ අවුරුදු 6ක් 7ක් වගේ වයසේදී මම හරි ආසයි සින්දු කියන්න ආසයි සින්දු අහන්න ආසයි කවුරු හරි ගෙදරට එනකොට මං බලාගෙන ඉන්නවා මට යා සින්දුවක් කියන්න කියයි කියලා. ඒ කියන්නේ විසිට කෙනෙක් ගෙදර ආව වෙලාවක සින්දුවක් කියන්න කියන්නේ නැතුව හපව් ගියොත් මට හරි දුකයි. ඉතින් මම මේ ගීතයට හරිම කැමතියි. මට මතකයි ඉස්කෝලේ යන කාලේ පුංචි මවදියේදී මම ওই ගීතේ මුමුණනවා ඇහිලා ලොකු අයියලා මට ළඟට කතා කරලා අක්කලා එහෙම ඇවිල්ලා කතා කරලා කියනවා කියන්න කියලා. මං හරි ආසයි තාමත් දැනුත් මං හරි ආසයි මේ ගීතයට ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස ආදවේ කියන ගීතේ මම තෝරගන්නවා ඊළඟට. මං හිතනවා ඔයාලත් ඒ ගීතයට ආස වෙයි කියලා.

හයවෙනි ගීතය විදියට මම තෝරන්නේ, ඔයාලත් මං හිතන්නේ ඉස්කෝල යන කාලේ කැම්පස්සේම ගියාම රැග් එකට මූණ දෙන්නේ නැති. ඉතින් මමත් ඉස්කෝල යන කාලේ මම ෆර්ගසන් උසස් පාලිකා විද්‍යාලයට ගියාට පස්සේ ඉස්කෝලින් නෙමෙයි ස්කූල් බස් එකේදී මම රැග් එකට ලක් වුණා. මට එතකොට හැමෝම කිව්වේ සින්දු කියන්න කියලා තමයි. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා මං සින්දු කියනවා කියලා. ඉතින් මට මේ දවසක් කියන්න කිව්වා මෙන්න මේ ගීතේ අනිවාර්යයෙන්ම මේ ගීතේ ඕනි කියලා. ඒ දවස්වල මේ ගීතේ හරිම හිට් වෙලා තිබ්බා ලංකාවේ. චන්දන ලියනාරච්චි මහත්මයාගේ ගීතයක්. ඉතින් මම මේක ඇත්තටම මේ මම හිතුවේ නැහැ මට ඒ ගීතේ එදා කියන්න පුළුවන් වෙයි කියලා. මොකද මං අහලා තිබුණා විතරයි, කියලා නෑ පිරිමි අයගේ ගීතේ වෙනකොට. හැබැයි මම කිව්වා ඉතින් මං හරි ආසයි මේ ගීතයට.

මම ඊළඟට තෝරගන්නේ ලස්සන චිත්‍රපට ගීතයක්, ආදරණීය වස්සානේ චිත්‍රපටේ එන සිහිනයකි මට ආදරේ කියන ගීතය. මං හරි කැමති කසුන් අයයි රේෂක් අය මේ ගීතය ගායනා කරන්නේ. ආසයි කියන්නේ ඇත්තටම මේ මම චිත්‍රපටි බලන්න ගිහිල්ලා නෑ යාළු වෙලා ඉන්නකොට මමත් මගේ මහත්තයත්. ඇත්තටම මේ චිත්‍රපටය අපි බැලුවා. ඉතින් මං හරි ආදරේ මේ චිත්‍රපටයට. මොකද අපි මුලින්ම බලපු සිංහල චිත්‍රපටිය හැටියට ඒ වෙනකොට මම ටයිටැනික් චිත්‍රපටේ නරඹල කුරුඹයත් එක්ක මම මේ ගීතයට ආදරේ කරා. මේ චිත්‍රපටයට ආදරේ නිසාම සහ මේ චිත්‍රපටය අපි දෙන්න නැරඹුවා. ඉතින් මං හිතනවා ඔගොල්ලෝ මේ ගීතයට ආදරේ වෙයි කියලා. ඉතාමත්ම සුන්දර චිත්‍රපටයක් ඔගොල්ලෝ නරඹලා ඇති. මේ ගීතය අහලා ආයෙත් හිතුණොත් බලන්න හිතෙනවා මට, ඒ තරම් මං ආදරේ මේ චිත්‍රපටයට. ඉතින් අපි මේ සිංදුව අහමු.

0: ගීතයයි
1: මම ඊළඟට තෝරගන්නේ සාජන් චිත්‍රපටයේ ගීතයක්. මට මතකයි ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය වුණා මේ චිත්‍රපටය සාජන් ගීතවත් චිත්‍රපටයක්. ඒකේ චිත්‍රපට ඇතුළේ තියෙන ගීත ඔක්කොම ඉතාමත් ජනප්‍රිය වුණා සහ අපි ආදරය කරන ගීත. මේ චිත්‍රපටයේ ලංකාවේ ජනප්‍රිය වෙන අවධියේම තමයි මම මගේ ආදරයත් පටන් ගත්තේ. මම ආදරය කරන්න පටන් ගත්තේ ඒ කාලේ. මට මතකයි තාමත් මම මේ චිත්‍රපටයෙන් නරඹලා මේ චිත්‍රපටය ඇතුළේ ජීවත් වුණා. මට මගේ ආදරයෙන් නිතරම සිහිපත් වෙච්ච චිත්‍රපටයක්. මම මේ ගීත අහනකොට මට මතක් වෙන්නේ මගේ ආදරේ. මට මතකයි ඒ කාලේ හැමෝටම මම හිතන්නේ තමන්ගේ ආදර කතාවක් ඇති. ඒ ආදර කතාව ඇතුලේ තමන් නරඹපු චිත්‍රපට එහෙම නැත්නම් තමන් අහපු ගීත හොඳට මතක තියෙන දවසක් ඇති. මටත් ඒ වගේම තමයි මේ චිත්‍රපටය සහ මේ චිත්‍රපටයේ ගීත මගේ ආදරයත් එක්ක ඉතාමත්ම සම්බන්ධයි. මම මේ චිත්‍රපටයේ බොහොත ප්‍යාර කරතේ හේ කියන ගීතයට මම ගොඩක් කැමතියි.

0: මම ඊළඟට තෝරගන්න ගීතය ඇත්තටම මගේ ගීතයක්. මගේ විතරක් නෙමෙයි සුරේන්ද්‍ර පෙරේරත් ගායනා කරන ගීතයක්. මම මේ ගීතයට ඉතාමත්ම කැමතියි. මේ ගීතය රචනා කළේ දැනට අපාතරින් සමවරන් ඉන්න අපේ ජීවි අපේ දැනට අපි අතර නැති අජන්තා රණසිංහ මහත්මයා. එතුමා හරිම ආදරණීයයි. මේ ගීතය පටිගත කරන දවසේ සංගීතඥ සරදී අල්විස් මහත්මයා සමග ඔහුත් මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා හිටියා. මට මතකයි මේ ගීතය ගායනා කරන්න මම සුරේන්ද්‍රත් ස්ටුඩියෝ එකේ ඉන්න වෙලාවේ අජන්තා රණසිංහ මහත්මයා කියනවා ඉස්සරහ ඉඳන් කවුද මේකෝ කවු මේ ස්ටුඩියෝ එකේ කො ලයිට් ඔෆ් කරන්න අරගොල්ලන්ගේ ඇතුලේ ලයිට් ඔෆ් කරන්න මේ ඔය දෙන්න ටිකක් ලඟ වෙන්න කියලා දැන් සුරේන්ද්‍රටයි මටයි කියනවා අජන්තා රණසිංහ මහත්මයා ආ ලඟ වෙන්න ආ දැන් අතින් අල්ලගන්න ආ දැන් මේ සින්දුව කියන්න එහෙම තමයි අපිට මේ සින්දුව කියන්න කිව්වේ ඒ කියන්නේ ඒ තරම් එයා හරි ආදරණීයයි එයා හරි හැඟීම් බරයි ඉතින් මේ ගීතේ වචන ටිකට සරන්දි අල්විස් මහත්මයාගේ සංගීතය ඉතාමත්ම ගැළපුණා ඒක හරිම සුන්දර ගීතයක් වුණේ ඒකයි ඉතින් සුරේන්ද්‍රත් මමත් මේ ගීතය ගායනා කළා ඔබ ඉතාමත්ම ආදරෙන් බැලඳගත් ගීතයක් අපි අහලා බලමු මීදුම් වසන්තේ
1: අංක

0: නියත දෙවයිනපුරා රැදායයි ගීතායයි අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි අමිලා නදීෂානී.
1: මම 1998 ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්තුවා. ඇත්තටම මං ආදරය කරන කාලේ, මං ආදරය පටන් ගන්නකොටම තමයි මේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගේ මට පවත්වන්න ලැබුණේ. ඉතින් මේ ගායනා කරපු ගීත, මම මේ ෂෝ එකේ කියපු සින්දු ඔක්කොම ආදරය ගැන ගැයවෙන ගීත. මං ඉතාමත්ම කැමති මේ ගීතේ මේ වෙලාවේ සිහිපත් කරන්න. මොකද මගේ මහත්තයා මං ආදරය කරන කාලේ ඔහු තමයි මේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය සංවිධානය කළේ. එතකොට මම මේ සින්දුව තෝරගත්තා ගායනා කරන්න. මේක ක්ලබ් සොංග් එකක්. ඇත්තරම මේ මගේ ෂෝ එකේ කියන්න පුළුවන් තරමක් කිව්වේම හින්දි ගීත. මොකද මං ඒ කාලේ ලංකාවේ හින්දි රැල්ලක් තිබුණා. ඉතින් ඒක නිසා මම හින්දි ගීත වලට ඉතාමත්ම කැමති නිසා මේ ගීතේ මම ගායනා කළා. හැබැයි මේ ප්‍රසංගයට පස්සේ තමයි මං මගේ ආදරය ප්‍රකාශ කළේ. මොකද එතකන් මං ආදරය කියලා තිබෙන්නේ නැහැ. මට ආදරය කරන බව දැනගෙනත් මං ආදරය කියලා තිබුණේ නැහැ. මං මගේ ආදරවන්තයාට ආදරය කරන්න පටන් ගත්තේ මේ ෂෝ එකෙන් පස්සේ. ඉතින් මේ ගීතය මේ ප්‍රසංගයේදී මම ගායනා කළා. චුරා ලියා හේ තුම්නේ ජෝ දිල් කෝ කියන ගීතය මං ඉතාමත්ම කැමති.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී අමිලා නදීෂානී.
1: මං මේ ගීතය තෝරගන්න හේතුවක් තියෙනවා. මේක තමයි මං තෝරගන්න අන්තිම සහ පළවෙනි ගීතය. ඒ කියන්නේ අම්මෙක් තාත්තෙක් එක්ක තරහ වෙලා ඉන්නවා චූටි දරුවෙක් දැක්කොත් ඒක හරි වේදනා බරයි. මම දැකලා තියෙනවා මගේ තාත්තයි අම්මයි තරහ වෙලා ඉන්නවා මම දැකලා තියෙනවා. මොකද මං පුංචි කාලේ මං අවුරුදු 5ක් වෙනකන් මං අම්මයි තාත්තයි එක තනියම හිටියේ. මට මතකයි තාත්තයි අම්මයි තරහ වෙලා ඉන්නවා. එතකොට මට හරි දුකයි. මං දන්නවා දැනටත් චූටි දරුවන්ට ඒ දුක හරියට දැනෙනවා. මොකද දුව කැමති නෑ මම අපි චූටි දුව කැමති නෑ මමයි හස්බන්ඩ් චුට්ටක්වත් අඩුම තරමේ වචනෙකින්වත් රණ්ඩු වෙනවට. ඒක නිසා ඔයත් එහෙම වෙන්න කවදාවත් ගෙදර දරුවන්ට පේන්න ඔය දෙන්නගේ ආගියුමන්ට්ස් ගන්න එපා. මොකද ඒක දරුවන්ට හරි වේදනාවක්. මට මතකයි මං පුංචි කාලේ අම්මයි තාත්තයි තරහ වෙලා ඉන්නකොට මට මේ ගීතය හරියට දැනුණා. ඒකට හේතුව මේ ගීතය දවසක් ගුවන් විදුලියේ අහනකොට මගේ අම්මයි තාත්තයි තරහ වෙලා මට ඒක මං හරි වේදනාවරිත වේ ගීතය ඇහුව තාමත් මට මතකයි ඒ සිද්ධිය. ඕගොල්ලන්ට වුණත් එහෙම දැනෙයි කියලා මං හිතනවා මේ ගීතය අහලා බලන්න. මාලනී බුලත්සිංහල මහත්මියගේ වැලි පොල් කැටුයි හැඳි රෑනයි කියන ගීතය. අම්මා කෙනෙක් තරහ වෙලා ගියපු තාත්තා එනකන් ගෙදර බලාගෙන ඉන්නවා චූටි දුවත් එක්ක. හරි ලස්සන ලයන්විත ගීතයක්. හරිම දුකයි හරි වේදනා බර ගීතයක්. මාලනී බුලත්සිංහල මහත්මිය ඉතාමත්ම රසවත් මේ ගීතය ගායනා කරලා තියෙනවා. අපි ඒ ගීතය අහමු. ඉතින් මගෙත් එක්ක ගීත අහන්න එකතු වෙච්ච ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් දවසක මුණ ගැහෙමු. සුබ රාත්‍රියක්.

0: රාත්‍රියකුලහයි විනාඩියකයි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: රාත්‍රි 11යි විනාඩි 11යි. රොක් වෙමෝ සියතට. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 192 0718 132 77
4: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ට්‍රේලියා, මාෂි, විෂ්මි.
4: මට පාවයව
5: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා කලින් කියන්නේ පැයි.
6: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
4: අන්න හවස දෙකට සතිය දවස්වල
6: 98.4 හම්බන්තොටට සියත.

0: රාත්‍රි 11:52. රොක්වෙමු සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීඩී වීරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
8: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
7: අප්පච්චි.
8: ආ ඒ පාර මොකද?
7: මට ජෝඩු දාලා යන්න ඕනේ.
8: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
7: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
8: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සියත අහන්නකො.
9: ඔය අම්මට මන අපනම් වන් අපි චුතලයන්
10: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් එසර සුරාදා සියත T20.
8: සෙනසුරාද උදේ 8ට
11: බෑවන් කෙල්ලොත් එක්ක.
12: ඇයි?
11: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
12: ආ ඉතින්
11: බැලගෙන බැලගෙන ගියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
12: ඇයි වන් ඒ?
11: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
12: ඇයි?
11: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ බක්.
12: ඈ? ඔව්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා.

0: සියතම
1: 98.2 98.4
2: සියත සිකුරාදා
1: සියත දිවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.